0: සුබුදා සනක් දැම්වෙල උදේ හයයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: හයි, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාස කරන හීනෙට දැන්ම කතා කරන්න Global University Partners 0.7 1 492 492 0.7 1 1 327 777.
3: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තොම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: ආදී මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසීමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
8: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook. අවදානමට පෙර සූදානම් වෙමු.
9: මේ දවස්වල මේකෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොලේ සහ කොඳු ඇටපෙල ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දිලීර මගිනුත් ඇතිවෙන්න පුළුවන්. මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සහකාර ලේකම් මහමාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
10: ප්‍රධාන වශයෙන් මේ රෝගය බෝ වෙන්නේ අපිරිසිදු ජලය හෝ ආහාර හරහා. ශ්වසන පද්ධතියේ මිදිති හරහා බෝ වෙන්න පුළුවන් සහ නැත්නම් ස්පර්ශයෙන්ුත් මේ රෝගය බෝ වීමේ හැකියාවක් තියෙනවා. ප්‍රධාන රෝග ලක්ෂණ විදිහට අපි හඳුනා ගන්නවා තදබල උණ, හිසරදය, වමනය, ආලෝකයේ නැත්නම් ඉරේලිය දකින්නකොට තියෙන අපහසුතාවය හෝ හිසරිදීමේ තත්ත්වය. ඒ වගේම කෑම අරුචිය, ඇඟපත වේදනාව, සුළු පිරිසක යම් සංකූලතාවක් ඇති වුණොත් එහිදී පිට් එකක් නැත්තම් වලිප්පුව, ඒ වගේම යම් කල්පනා වඩුවීම, සිහිමද තත්ත්වයක් වගේ අවස්ථාවන් අපිට දකින්න පුළුවන්. නමුත් මේ රෝග ලක්ෂණ ඔබට ඔබේ දරුවාට තියෙනවා නම් පළවෙනි කාරණේ වහාම ළඟම තියෙන රෝහලට යන්න, නැත්තම් ලහාම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න, වෛද්‍ය උපදෙස් ලබා ගන්න, අවශ්‍ය පරීක්ෂණ අවශ්‍ය නම් සිදු කරගන්න, ඒ වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර අනුව අවශ්‍ය කටයුතු කරන්න කියන පණිවිඩය තමයි අපි ලබා දෙන්න ඕනේ.
6: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.

0: සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: මීකුට අනතුරට සම්බන්ධ තවත් අය කත්අඩංගුවට. හොරණ බැංකු කොල්ලේ සහකාර කළපනාකරුට රැඳුම් නියෝග. ගම්මන්පිලගේ ප්‍රකාශයට පොලිසියෙන් ප්‍රතිචාර. දියකිලි 3 දෙනෙක් මරුට. ඇමරිකා ඉරාන සාමයට පාකිස්තානයේ යලි මැදිහත් වෙයි.
0: දේශීය සියත, local news on සියත.
1: මීකුට දන්සලේ අනතුරට අදාළව සැඟව සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීකුට පොලිසිය නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ හෝ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොඩගම ප්‍රදේශයේදී. සිද්ධියට අදාළව චෝදනා ලබා සිටි කැබ් රථයේ හිමිකරු ඇතුළු 3 දෙනෙකුගේ ඡායාරූප සහ තොරතුරු පසුගිය පසනදා පොලිසිය විසින් මාධ්‍ය වෙත උදාහරු ලැබුවා. අනතුරුව කැබ් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණේ ඔවුන් පොලිසියට බහැරවීමෙන් පසුවයි. ඔනියේ පසුරි හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. මීගොඩ ප්‍රදේශයේ රොටි තන්සලක පොලිමේ සිටි ජනතාව වෙත කැබ් රථයක් ධාවනය කර අනතුරක් සිදු වූයේ පසුගිය 31 වනදා රාත්‍රියේදී. අනතුරෙන් කාන්තාවන් 3 දෙනෙකු ඇතුළු 6 දෙනෙකු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලැබුවා. මේ අතර හොරණ රාජ්‍ය බැංකුවක රුපියල් කෝටි 3000 ක මුදලක් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් බැංකුවේ සහකාර කළමනාකාරවරයා දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා. ඒ හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. අත්අඩංගුවටගත් බැංකුවේ ආරක්ෂක නිලධාරියා ලබන 11 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කළා. ඔහු රඳවා ඇත්තේ කළුතර බන්ධනාගාරයේ. හොරණ බටකොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය 6 දෙනෙකුගේ සිරුරු ඉදිරි පරීක්ෂණ අවසන් වන තෙක් නාගොඩ ගල්ලස මාතෘ සහ ළමරුහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තැබීමට නියමිතයි. එම සිරුරුවලට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීම ප්‍රමාද වී ඇත්තේ ඥාතීන් විසින් හඳුනා නොගැනීම හේතුවෙන්. මියගිය 7 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කර අවසන්. ඒ හොරණ දිස්ත්‍රික් මහරෝහලේදී. හොරණ බටකොඩ වැඩිහිටි නිවාසයේ පසුගිය දාතියු ගින්නෙන් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගියා. ගින්නට හේතුව අනාවරණය කර ගැනීමට තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. ලබාගත් සාම්පල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. රැඳුම් භාරයේ සිටින හිටපු බුද්ධාංශ ප්‍රධානි සුරේෂ් සලේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පල සිදු කළ ප්‍රකාශය පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මාධ්‍ය හමුවක් ඇඳවමින් උදේ ගම්මන්පල ඊයේ සඳහන් කළේ රැඳුම් භාරයේ සිටින සුරේෂ් සලේට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමානුෂික වදහිංසා සිදු කරමින් සිටින බවයි. ඊට එරෙහිව සුරේෂ් සලේ මේ වන විට මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බවද උදේ ගම්මන්පල ප්‍රකාශ කළා.
2: ඊයේ රාත්‍රියේ ඔහුට රාත්‍රී කෑමට ලබා දීලා තියෙන්නේ බත් හැන්දක් රාබෝදි සමග පමණයි. මේ බත් හැන්දක් දීලා තියෙන්නේ පත්තර කොලයක් බිම එලලා ඒකට තමයි බත් හැන්දයි රාබෝදි බෙදලා තියෙන්නේ. පත්තර කොලේ කෑම වලින් පෙඟිලා ඔහු කෑම එක තමන්ගේ අතට ගන්න යද්දී පත්තර කොලේ ඉරිලා කෑම ටික බිමට වැටලා තියෙනවා. ඒතර ඔහුට කන්න වෙන්නේ බිම තියෙන කෑම. මේන් මානසිකව කඩා වැටුණු ඔහු රාත්‍රී ආහාරය ගැනීම ප්‍රතික්ෂේප කරලා විතරක් නෙවෙයි තුරේසලේ මැතිතුමාට රාස් පොලිසිය විසින් කරනු ලබන මේ අමානුෂික වදහිංසා සහ අමානුෂික පහත් සැලකීමට විරෝධය පළ කරන්න ඊයේ රාත්‍රියේ සිට මරණය දක්වා මාරාන්තික උපවාසයක් කිරීමට එතුමා තීරණය කළා තිබෙනවා. එතුමා තමන්ගේ පුතා සමග හඬා වැටෙමින් ප්‍රකාශ කරලා තියෙනවා, මට පොලිසිය සලකන්නේ බල්ලෙකුටත් වඩා අන්ත විදියට, මට මෙහෙම කරන්න මං කරපු වරද මොකක්ද කියලා.
1: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිලගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය කොට්ටාශයේ නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වෙන්නේ සුරේෂ් සලේ නැමැති සැකකරුට පහර දීමක් හෝ අමානුෂික ලෙස සැලකීමක් සිදු කර නොමැති බවයි. සාමාන්‍ය සැකකරුවෙකු සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරයට ඔහු පිළිබඳවද කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. ඉදිරි මැතිවරණවලදී ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වමින්.
3: රටේ ජනතාවත් පාඩමක් ඉගෙන ගන්නට ඉදිරියට එන ආණ්ඩුවලට රැල්ලට ගිහිල්ලා

0: ඡන්දය ලබා දෙනවා වෙනුවට යම් කිසි පාර්ශවයක් ජයග්‍රහණය කරන්නට අවශ්‍ය නම් සාධාරණ බහුතරයක් එක්ක එවන් අයට වරමක් ලබා දීම ඉතාමත්ම යෝග්‍යයි. එහෙම නැත්නම් සිදුවෙන්නේ අසීමිත බලයක් තුළ බල උන්මාදයෙන් පිස්සු වැටිලා රට අමතක කරලා තමන් ගැන පමණක් හිතලා රට ගැන කිය කිය තීන්දු ගන්න ඉතාමත්ම වැරදි රටාවක් රට තුළ නිර්මාණය වෙනවා. අඩුම ගාණ ඊළඟ මැතිවරණයෙන්වත් අපි ඒකට නැවතීමේ ලකුණ තබන්නට ඕන. කිසිම දේශපාලන පාර්ශවයකට සාධාරණ බහුතරයක් ලබා දෙන එක වැදගත්.
1: ආණ්ඩුවේ වැරදි ක්‍රියාවලට එරෙහි පෙනී සිටින බවයි සමගී ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ.
2: IMF එක එපා කියපු කට්ටියනේ දැන් දසක IMF එක එපා. දැන් IMF එක ඕනා වෙලා අපිට අහන්න තියෙන්නේ දැන් ආණ්ඩුවක් ඕනේ නැහැ. IMF එක තිබ්බම හරි. ඒට ඕනේ දෙවල් නේ කරන්නේ. දැන් හිටානේ ඉඳලා ලයිට් බිල් වැඩි කරන්න කියලා තියෙනවා. තෙල් වලට සානාධාර දෙන්න එපා කියලා තියෙනවා. තියෙ සියල්ල කෙරේ. හැබැයි IMF එක බාල ගල්ලඟුරු ගේන්න කියලා නැහැ. උද්ඝෝෂණ කීයක් කරාද ඔයගොල්ලෝ? ඒකනේ ගල්ලඟුරු හොරකමට එනං ඇමති ලේකමයි අස්සුනේ නිකන්ද? වෙන කවුරු කරලාද? සමගි ජනබලයේගේ තමයි උද්ඝෝෂණයි, ඒ විරෝධතායි, පාර්ලිමේන්තුවේ මේකයි ඔක්කොම කරේ සමගි ජනබලයේගේ.
1: බත්මන් ආණ්ඩුව අසාර්ථක බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් සඳහන් කළේ.
3: කිසිම දෙයක් කරගන්න බැරි රජයක් බවට පත් වෙලා තියෙනවා මේ මාලිමාව රජය. ඉතින් ඒ නිසා අපි මේ රජයට කියන්නේ දැන්වත් මේක දාලා යන්න. මොකද මේ රට අපිට ඕන. මේ රට දවසින් දවස ප්‍රපාදයට යනවා මිසක් රට උඩට එන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ රට විනාශ කරන්න නැතුව ඔබතුමාලා මේක කරගන්න පුළුවන් කෙනෙකුට දෙන්න. ඒ කරන්න පුළුවන් පුද්ගලයා සමගි ජනබලවේගයේ ඉන්නවා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු කණ්ඩායම. අපිට මේක බාර දෙන්න අපි මේක කරලා පෙන්නන්න.
1: කඩිනමින් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර කියා සිටියේ.
4: ඇයි මේ කලබල? ඉස්සල මැතිවරණේ දෙන්නකෝ. එන මැතිවරණයට අනුව එපැයි අර මොකද්දගේ හැටියට තමයිලු මොකද්දගේ හදන්න ඕනේ. මැතිවරණයක් දෙන්න මැතිවරණ එනකොට එකතු වෙන්නේ එක්සත් ජාතික පක්ෂය සමගි ජනබලවේගයයි විතරයිද? නැත්නම් තවත් කණ්ඩායම් එකද කියන ඉසා මේ රටේ ජයග්‍රහණය කරන්න පුළුවන් හොඳම කඳවුර හොඳම සන්ධානය සමගි ජනබලවේගයේ මුල් කරගෙන අපි නිර්මාණය කරනවා. ඉතින් අපිට අවශ්‍යතාවය තියෙන මැතිවරණ දැන් අපිට ව්‍යවස්ථාව අනුකූල තියෙන පළාත් සභා මැතිවරණේ පලසභා මැතිවරණේ නොතියන්නට විවිධ කෙටුම්පත් සකස් කරමින් ඉන්නවා. ඒ සියල්ල අවසන් කරලා අපි කියන්නේ මේරටේ පලසභා මැතිවරණේ පවත්වන්න සූදානම් කරන්න.
1: පලාත් සභා ඡන්දේ පැවැත්වීම ප්‍රමාද වී ඇත්තේ නිසි ඡන්ද ක්‍රමයක් නොමැති වීම හේතුවෙන් බවයි අමාත්‍ය සුනිල් රණසිංහ සඳහන් කළේ.
5: පළාත් සභා ඡන්දයකට යන්න අපි කිසිසේත්ම පළාත් සභා ඡන්ද කල් දාන්න හෝ පළාත් සභා ඡන්දේ මඟහැර යන්න අපිට උවමනාවක් නැහැ. පළාත් සභා ඡන්දය තියන්න නීතියක් නැති එක. ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් ස්ථාපිත වෙච්ච නීතියක් නැහැ. කලින් තිබුණු සමාන පවතික ඡන්ද ක්‍රමය අහෝසි කරලා අලුත් ඡන්ද ක්‍රමයක් ගේන්න ගිහිල්ලා ඒක අතරමඟ නතර වෙලා තියෙනවා. ඇතරම නීතිපතිතුමාටවත් හරියට නිර්දේශයක් දෙන්න බෑ මොකද්ද බලපවත්වන නීතිය කියලා. ඒ නිසා පළාත් සභා ඡන්ද ක්‍රමයක් අපි අලුතෙන් සම්මත කරගන්න ඕනේ.
1: විදෙස් රටවලින් සහල් ආනයනය අත්හිටවන ලෙස පුළුන්නරුව දිස්ත්‍රික් පොදුජන ගොවි සම්මේලනයේ සභාපති ගාමිණී ජයරත්න ඉල්ලීමක් කර සිටිනවා. ඔහු සඳහන් කළේ ගොවීන්ට වී අලිවි කර ගැනීමට නොහැකිව සිටින බවයි.
6: දැන් පිටරටින් හාල් ගෙනල්ලා වී ගබඩාවල තිබ්බ වී ටිකත් එළියට දාලා අද වී ටික විකුණ ගන්න බැරුව අපි ලත වෙනවා. මාධ්‍ය සාකච්ඡා තියෙනවා මේවා නෑ වුණා වගේ ගොවියගේ කර්මතින් ආපු ආණ්ඩුවක් නිහඬව ඉන්නවා. මේක දරා ගන්න බෑ. මේවා මෝල් වල වී ටික ඉවරුන් නැත්තම් යල් කන්නේ අපේ වී කොහටද දාන්නේ? යෝදලටද දාන්නේ? මේ වැඩෙන් නතර කරන්න.
1: ගොවි ගැටලු හමුවේ ආණ්ඩුව නිහඬව සිටින බවයි මාධ්‍ය හමුවකට එක් වූ එච්.එම්. ධර්මසේකර බණ්ඩාර සඳහන් කළේ.
7: දැන් සැපද අහන්න දෙන්නේ එච්චරයි. කෝ දැන් කතා කර නාමල් කරුණරත්න මඩ කෑවා ගොයන් කෑවා හැමදේම කරන්නේ කරලා දැන් එක දෙයක්වත් නැහැනේ. දැන් ගොවිය ගැන කතා කරනවද? වීග මිල ගැන කතා කරනවද? පොහොර ටික ගැන කතා කරනවද? කවුරුත් නැහැ. බොරු කරනවා සාකිත් එක දැන් එන්නේ. එදා මම මඩ කුඹුරේ ඉඳලා කතා කරපු මාව සීයයිගේ ගැන නම් ගියා.
1: ගොවීන්ට අසාධාරණයක් නොවන ලෙස බීමිල තීරණය කරන බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ.
8: ගොවියගේ ගැටලුව අපි බේරුවා. කන්න පහු වෙනකම් ගබඩා ඇරලා තිබුණා. ආණ්ඩුව ගන්නවා ගබඩා ඇරලා තිබුණේ. හැබැයි ආණ්ඩුවේ ගබඩා වැහනකොට එතකොට ඉතින් පෞද්ගලිකම් සේ සෙල්ලම් දානවා. ඉතින් මේ තත්ත්වය තුළේ ගොවියගේ ප්‍රශ්නේ අපි බේරලා තියෙන්නේ මේ අතරමැද්දේ වී වලින් වෙනත් අයිතුලාභයක් ලබා ගැනීම සඳහා වී එක්ස් කරගත්ත අතරමැදියන්ට ප්‍රශ්නයක් ඇවිල්ලා ඇති. ගොයන් කපන්න පටන් ගත්ත වහාම වී කිලෝ එකේ නිෂ්පාදන වියදම ගණන් හදලා අපි ආරාධනා කරන ගොවි සංවිධාන වලටත් ඔබේ නිෂ්පාදන වියදම වණ්ඩ ඒකත් අපි සැලකිල්ලට ගන්නවා. නිෂ්පාදන වීදම ගණන් බලලා අන්න එකට ගැලපෙන විදියට ගොවියට සාධාරණ ලාභයක් වෙන විදියට වීවල මිල තීරණය කරනවා.
1: නොරොච්චෝල දළුව මොය කටේ දිය නෑමට ගිය තුන් දෙනෙකු දිය ගිලී මිය ගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ අවුරුදු 18 සහ 19 වයසල පසු තරුණයන් දෙදෙනෙකු සහ 24 හැවිරිදි තරුණේ. ඔන්නේ ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර දළුව මොය කටේ දිය නෑමට ගිය අවස්ථාවේදී අනතුරට ලක් ඇති බවයි පොලිසිය පැවසුවේ. පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහිසින් නක්වි තුන්වන වරටත් ඉරානයේ සංචාරක නිරත වී තිබෙනවා. එය ඇමරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා සාර්ථක කර ගැනීමේ උත්සාහයක් ලෙසයි. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්‍රාචි විසින් පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පිළිගනු ලැබූ බවයි ඉරානයේ නිලපුවත් ඒජන්සියක් වන තස්නීම් පැවසුවේ. අමෙරිකා ඉරාන සාම සාකච්ඡා වෙනුවෙන් මැදිහත් පාර්ශ්වකරු ලෙස කටයුතු කරන්නේ පාකිස්තානයයි. ඉරානයේ පැවසුවේ හෝමු සමුද්‍ර සන්ධියේ පාලනය යළි ඉරානයේ අතට පත්වෙමින් ඇති බවයි. මේ අතර දකුණු ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඊශ්‍රායල් නිවේදනය කළේ මියගේ පිරිස අතර ලෙබනනයේ ඉහළපෙළේ හමුදා නිලධාරීන් 3 දෙනෙකුද සිටින බවයි. පැය 24ක් තුල ඊශ්‍රායල් විසින් ලෙබනනයට මිසයිල් ප්‍රහාර 22ක් එල්ල කළ බවයි හිස්බුල්ලා සංවිධානය පැවසුවේ. මේ අතර යුරෝපයේ පවතින සංක්‍රමණික ප්‍රතිපත්තිවල ඇති ලිහිල් භාවයේ හේතුවෙන් අපරාධ වැඩි වී ඇති බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙක්සෙත් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ප්‍රංශයේ පැවති සංවත්සර උත්සවයකට එක්වමින්. ස්පාඤ්ඤ, ඉතාලිය, ග්‍රීසිය සහ බල්ගේරියා වැනි වෙරළ තීරයන් මගින් සංක්‍රමණිකයන් යුරෝපයට පැමිණෙන බවයි අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ. මේ දේශපාලනික වශයෙන් මෙන්ම බෙඩි තැබීම් සහ තියුණු ආයුධ පහර දී මිහිල යාමට ප්‍රධාන හේතුවක් බවද පීට් හෙක්සෙත් ප්‍රකාශ කළා. ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දියා කොදේව කණ්ඩායම අතර දෙවැනික දින ක්‍රිකට් තරගය අතහැර දැමීමට තීරණය කර තිබෙනවා. ඒ වැසි සහිත කාලගුණයේ හේතුවෙන් දෙරට අතර තුන්වෙනි දින ක්‍රිකට් තරගයේ ලැබෙන නවනදා පැවැත්වීමට නියමිතයි. යලි සිරස්තල මීගොඩ අනතුරට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට. හොරණ බැංකු කොලේ සහකාර කළමනාකරුට රැඳුම් නියෝග. ගම්මපිලගේ ප්‍රකාශයට පොලිසිය ප්‍රතිචාර. දියගිලි තුන් දෙනෙක් මරුට. අමෙරිකා ඉරාන සාමයට පාකිස්තානයේ යලි මැදිහත් වේ. සීත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සීත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින්න පෑන් පෑපුවත් සමගින්.
9: ලොව පුරා සැරිසරා සත්‍ය සීතට ගත් සීත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: Allu Arjun එක දීපිකා පදුකොන් main characters කරන next level movie එක තමයි Raka.
2: Film එකේ trailer එක release වෙලා තියෙනවා. ඒක බලපු ගොඩක් අය කියන්නේ Allu Arjun ගේ කලින් hit වුණු Pushpa movie එකටත් වඩා මේ Raka movie එක වෙනම level එකක තියෙයි කියලා.
1: මේ ෆිල්ම් එකේ අල්ලුගේ තියෙන අමුතුම dark mysterious look එක ගැනත් මේ වෙද්දි ගොඩක් දෙනෙක් කතා කරනවා.
2: ස්පෙෂල්ම දේ තමයි මේ movie එක direct කරන්නේ ජවාන්, බිගිල් වගේ income එක අතින් උඩින්ම තියෙන films direct කරපු ඇට්ලි.
1: මේක අවුරුදු 18ක් තිස්සේ develop කරපු dream project එකක් නිසා. රාක කියන්නේ ඉන්දියාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම hit එකක් වෙයි.
0: Talk of the Town.

0: එප්පෝ.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියාමන් අහන්නේ නෝයි.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: අනුන්ගේ දියුණුවට ගරහන්නේ නැතුව තමන්ගේ දියුණුවට පාර හදාගන්න.
4: හුළු ගහලා ගල් ගහලා ගෙඩි කඩන්නේ ගෙඩි පිරිච්ච ගස්වලට. එනිසා ඔබට අභියෝගේන හැම මොහොතකදීම ඔබ කල්පනා කරන්න ඔබ පිරිච්ච මනුස්සයෙක්.
3: කුසලයෙන් ලබාගත් ජීවිතය අකුසලයෙන් ඉවර කරගන්න එපා.
4: ලෝකයේ සර්ව සම්පූර්ණ වෙච්ච මිනිසුනේ අඩුපාඩු ඇති අය ඉන්නේ. හොඳක් තියෙනව නරකක් තියෙනව. එතකොට අපි අපේ තියෙන හොඳ වැඩි කරගෙන නරක අඩු කරගන්න
3: ඕනේ. සසර ගමනෙන් එතර වෙන්න නිවන හොයා ගන්න. අද උදැස්සන හතට සිය තහන්න.
0: සියත බනමඩුව.
3: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
5: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
6: ඔබත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Hall, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM, The City University, The Place to Be.
7: මේ දෙකක් දාගෙන එන්නද?
8: ඇයි කන් දෙක පුරවල කන්නද?
7: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
8: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
9: නැසුනා සේවත බලා ගියා සුදු නුඹටම පෙවිලා
7: නෑනේ. අරේ වා
0: සින්දු සියත
9: ගියත් සපයි දවලේ
6: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: styles. ලස්සන ගැන වැඩියම වද වෙන්න
1: ඕනේ.
0: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
1: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
0: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරන්න දෙන්න. ලා මකල

0: සුබදසනක් දැවලා උදේ හතයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

ඉච්ඡති ආයුංච වන්නංච සුකං බලංච. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, අදත් අපේ සූදානම ධර්ම ශ්‍රවණාභිලාෂී ඔබට ඔබේ ජීවිතය හදාගන්නට අවවාද ලබා දෙන්නට. ධර්ම ශ්‍රවණය කිරීම තුල බුදුපියාණන් වහන්සේ අනුදැන වදාරන්නේ මහත් පිනක් සිද්ධ වෙන බව. බුදුහාමුදුර අපිට මතක් කරනවා, යම් පුද්ගලයෙක් යම් හෝ අරමුණක නිමිත්තක කාරණයක පිහිටලා ඉඳලා කටයුතු කරනකොට ඒ ඒ ක්‍රියාව මත පදනම් වෙලා කර්ම ගොඩ නැගෙනවා. අද අපේ මේ සූදානම ධර්මශ්‍රවණය කිරීමෙන් ධර්මානිසංස ගොඩනගාගෙන ජීවිතයේ වාසනාවන්ත කරගන්නට, ඒ තුළ පින් එකතු කරගන්න, කුසල් එකතු කරගන්න, රැස් කරගන්න, ඒ වගේම මනස සතුටට පත් කරගන්න සූදානම. අද දවසේ මගේ දේශනාව මම තෝරාගත්තේ මහවග්ග පාළියේ බේසජ්ජක් කන්දකය ඇසුරෙන්. පින්වත්නි, තථාගත ලෝතුරා බුදුපියාණන් වහන්සේ මහා භික්ෂු සංඝයා පිරිසක් සමග වැඩවාසය කරපු කාලයක සිද්ධ වෙච්ච කතාවක්, ඒ වගේම ක්‍රියාවන් රාශියක් මුල් කරගෙන අද දවසේදී ධර්ම දේශනාව දේශනා කරන්න. එයින් ඉතාම කෙටි කාරණා කිහිපයක් ඔබේ ජීවිතයට ගන්නට අවශ්‍ය පරිදි, ඔබේ ජීවිතය වාසනාවන්ත කරගන්න අවශ්‍ය පරිදි ගලපා දේශනා කිරීමට මගේ සූදානම්. තථාගත බුදුපියාණන් වහන්සේ බරණැස් නුවර වාසය කරලා අන්ධක වින්දේ බලා වැඩම කරනවා භික්ෂුන් වහන්සේලා 1250ක් එක්ක. උන්වහන්සේ 1250ක් වෙච්ච භික්ෂුන් වහන්සේලා සමග වැඩම කරනකොට ඒ ගමනට තවත් එකතු වෙනවා සිඟන්නෝ, එහෙම නැත්නම් හිඟන්නෝ එකතු වෙනවා 500 දෙනෙක්. එතකොට එතනම ඉන්නවා 1750. මේ ගමන උන්වහන්සේ මාස දෙකක්ම එක දිගට ගමන් කරනවා අන්ධක වින්දේ බලා යන බුදුපියාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය පිළිගන්න, උන්වහන්සේලාට දම් පැන්දෙන්න මිනිස්සු සැදී පැහැදී හිටියා. පින්වත්නි, මිනිසුන් සූදානම් වෙලා හිටියා බුදුහාමුදුරුවෝ ප්‍රධාන මහා සංඝරත්නයට දානේ පූජා කරන්න. සමහර අය දානේ පූජා කරන්න බොහෝමත්ම ආසාවෙන් බලාගෙන හිටියා බොහෝ කාලයක්. අන්න එහෙම බමුණු තරුණයෙක්ගේ හිතේ ඇතිවෙච්ච කරුණු කාරණා සහ ක්‍රියාවන් මූලික කරගෙන අද දවසේ දේශනාව සිද්ධ වෙන්නේ. පින්වත්නි, යම් පුද්ගලයෙක් කාය සංයමාදියෙන් යුත්ත වෙලා අනුන් දෙන දෙයක්, එහෙම නැත්නම් යම් පරිත්‍යාගයක් වළඳගෙන ජීවත් වෙනකොට, අන්න එහෙම කෙනෙක්ට සුළුවෙන් හරි යමක් පූජා කරනකොට ඔබේ හිත තුළ ඇතිවෙන පැහැදීම, ප්‍රසන්නතාවය පිළිබඳව හැඟීම හැම දිනාටම දැනෙනවා. අද දවසේ මම මාතෘකා කරන්නට යෙදුනෙත් ඒ වගේ දේශනාවක්. මෙන්න මේ බමුණා පාරේ ගමන් කරන භික්ෂුන් වහන්සේලාට දානයක් දෙන්න බලාගෙන බලාපොරොත්තුෙන් හිටියා. නමුත් දවස් දෙක ගත වෙනවා, ඔහුත් එක්ක පිරිසක් එනවා. ඔහුගේ පිරිස ඔහුව අත්හැරලා යනවා. ඇයි ඉන්න බෑ, ඒ අයගේ වැඩපාඩු වෙනවා. මෙහෙම යනකොට මාස දෙකක්ම ගත වෙනවා. තමන්ට දිනයක් ඉන්නේ නැහැ කියලා තේරුම් අරගෙන ගිහිල්ලා බලනවා මොනවද අඩුපාඩු තියෙන්නේ කියලා. කොහෙද අඩුපාඩු තියෙන්නේ? දානේ හදන තැන තියෙන අඩුපාඩු මොනවද කියලා බැලුවා. බලනකොට දකිනවා මීපිඩු නැහැ, ඒ වගේම කැඳ නැහැ කියලා. මේ දෙක නැහැ කියලා දකින මේ බමුණා ආයුෂ්මත් ආනන්ද හාමුදුරු හම්බෙන්න ගිහිල්ලා ඒ බණ පොතේ මතක් කරන්නේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ කියලා. එතකොට එතන වචනයක් අපිට තේරෙනවා. ආනන්ද ස්ථවිර කියලා කියනකොට යම් භික්ෂුවක් උපසම්පදා වෙලා වරු 10ක් ගියාම තමයි ස්ථවිර කියන තත්වයට පත් වෙන්නේ. ආනන්ද හාමුදුරුව හම්බෙලා මේ බමුණා කියනවා, ආනන්ද හාමුදුරුවනේ, බත් හදන තැන, දානය සකස් කරන තැන, පිළියෙල කරන තැන අඩුපාඩු දෙකක් තියෙනවා. ඒ මොනවද? කැඳ නැහැ, මී පිඬු නැහැ. කැඳත් මී පිඬුත් මම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පිළිගන්වන්නද කියලා අහනවා. ඒ වෙලාවේ මම බුදුහාමුදුරන්ගෙන් අහලා ඔබට උත්තරයක් දෙන්නම් කියලා
ආනන්ද හාමුදුරුව අර බමුණට කියනවා. බුදු හාමුදුරන්ගෙන් අහනවා. බුදු හාමුදුරනේ බමුණෙක් ඇවිල්ලා අහනවා, මාස දෙකක්ම දාන දෙන්න බලාගෙන ඉඳලා තියෙනවා, අවස්ථාවක් හම්බෙලා නැහැ, ඒ නිසා අඩුපාඩු මොනවද බලලා තියෙනවා, අඩුපාඩුවක් හැටියට දැකලා තියෙන්නේ කැඳ, ඒ වගේම මීපිඩු, ඔබ වහන්සේ මොකද කියන්නේ, කැඳයි මීපිඩු දුන්නට කමක් නැද්ද, ඒ වෙලාවේ සකස් කරන්න කියනවා, පිළිගන්වන්න කියනවා. කාටද? භික්ෂුන් වහන්සේලාට. ඒ පිළිගැන්නුවට පෙර භික්ෂුන් වහන්සේලාට පිළිගන්වල තිබුණේ නැහැ. ඒ නිසා භික්ෂුන් වහන්සේලා යම් ආකාරයක කුකුසක් ඇති කරගත්තා. බුදුහාමුදුරුවෝ නැමත මතක් කරනවා, පිළිගනිව් පතිගන්හාත පිළිගනිව් බුංජත වළඳව්. හරියට අපිට මතක් වෙන්නේ පොඩි දරුවන්ට අම්මල තාත්තලා හොඳ දෙයක් දෙනකොට සමහර වෙලාවට දරුවෝ කැමති පැණිරහ දේවල් කන්න. දරුවෝ කැමති පැණිරහ දේවල් කන්න වුණාට අම්මල තාත්තලා දන්නවා ඒ දේවල් ශරීරයට ඒ තරම් හොඳ නෑ කියලා. ඒ වගේමයි දරුවෝ රසයෙන් තොර ගුණයෙන් යුක්ත දේවල් වලට පොඩ්ඩක් කැමති නෑ, අකමැති. හැබැයි දෙමව්පියෝ ඒව හදලා දරුවන්ට දෙනවා. දරුවෝ කන්නේ නෑ, කැමති නෑ, බලෙන් හරි කවනවා. දරුවට වද දෙන්න නෙමෙයි, දරුවට තියෙන ආදරයට, ලිංගතුකමට, දයාදර භාවයට. එතකොට බුදුහාමුදුරුවෝත් ඒ වගේ භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා, වළඳන්න, පිළිගන්න. භික්ෂුන් වහන්සේලා ඊට පස්සේ පිළිගත්තා, වළඳන්න පටන් ගත්තා. මේ කතාවේ හරි ලස්සන කතාව, භික්ෂුන් වහන්සේලාට සුදුසු කාලේ බලා පිළිගන්වන. මොකද්ද සුදුසු කාලේ? උදේ කාලේ පිළිගන්වනවා. උදේ කාලේ මේ භික්ෂුන් වහන්සේලා කැඳ පිළිගත්තම, මීපිඬු පිළිගත්තම බඩ පිරිලා, බඩ බොහොම හොඳට පිරෙනවා. ඊට පස්සේ තව මේ කතාව දීර්ඝ ඔබට කියව ගන්න පුළුවන්. ඊළඟට දානේ වළඳන්න අඩු වෙනවා, ප්‍රමාණය අඩු වෙනවා. අඩු වෙලා බලනකොට මොකද කියලා, කැඳ වැළඳීම හේතුව බුදුහාමරෝ දන්නවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයටත් වඩා කැඳ වළඳලා තියෙනවා කියලා තේරුම් ගන්නවා. එතකොට ඒක දීර්ඝව කියවගෙන යනකොට අපිට තේරෙන්නේ. එතකොට අපිට මෙතන තේරුම් ගන්න පුළුවන් කාරණා රාශියක් තියෙනවා. එකක් තමයි අන්ධක වින්දේ බලා යන බුදුහාමුදුරුවෝ යන්නේ භික්ෂුන් වහන්සේලා 1250ක් සමග. විශාල ප්‍රමාණයක්, විශාල පිරිසක්. විශාල පිරිසක් එක්ක යනකොට පාගමනින් ගමන් කරනකොට උන්වහන්සේලාට නොඑක ආකාරයේ ආබාධ ඇති වෙනවා. නොඑක ආකාරයේ දුක්ඛයන්ට දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒව ගැනත් බුදුහාමුදුරුවෝ බලනවා. තමන්ගේ ශ්‍රාවකයෝ ගැන බලන බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට තාත කෙනෙක් හැටියට සලකන්ට යෙදුනේ. අපේ බුදුහාමුදුරන්ගේ වචනයෙන් කියනනම් පෙත්තික විශේෂය කියලා තමයි කියන්නේ. එතකොට ඔබ කල්පනා කරන්නට, බුදුහාමුදුරුවෝ මේ දේ අහනකොට යම් කෙනෙක් ඇවිල්ලා අහනවා, මෙන්න මෙහෙම දෙයක් නෑ පූජා කරන්න, කැඳ නෑ පූජා කරන්න, ඒ වගේමයි මීපිඩු නෑ පූජා කරන්න, පිළි අරගන්න කියලා බුදුහාමුදුරුවොත් වළඳලා ඉවර වුණාන් පස්සේ පින්වත්නි, අර තරුණ බමුණ පැත්තකින් ඇවිල්ලා වාඩි වෙනවා. වාඩි වෙන්නේ මොකටද? බුදුහාමුදුරුවෝ බණ ටිකක් කියනවා කියලා දන්නවා. ඒක බුදුහාමුදුරුවෝ පනෝපු නියමයක්. බුදුහාමුදුරුවොත් ඒක ඉෂ්ට කරලා තියනවා කියලා මෙතෙන්දි පේනවා. අනුජානාමි භික්කවේ බත්තග්ගේ අනුමෝදිතුන් කියලා භික්ෂුන් වහන්සේලාට මතක් කරලා තියෙන විදියට දන් වළඳලා අවසානයේදී අනුමෙවෙනි ධර්මයක් මතක් කරනවා. මේ බමුණතුමා පැත්තකින් වාඩි වෙනවා. බුදුහාමුදුරුවෝ පාත්‍රයෙන් අත හොදලා ඉවර වුණාන් පස්සේ මතක් කරනවා මේ දානේ, කැඳ දානේ තියෙන ආනිසංස, කැඳ දානේ තියෙන ආනිසංස 10ක් මතක් කරනවා. ආයුෂය ලැබෙනවා, වර්ණය ලැබෙනවා, සැපය ලැබෙනවා, බලය ලැබෙනවා, ඒ නිසාම නුවණ ලැබෙනවා. පානය කළ කැඳවල, එහෙම නැත්නම් පානය කරපු කැඳ නිසා බඩගින්න නැති වෙනවා. ඒ කැඳ පිපාසය දුරු කරනවා, වාතය අඩු කරනවා, ඒ වගේම වස්තිය පිරිසිදු කරනවා, නොපැසී ඉතුරු වෙලා තියෙන ශේෂ වෙලා තියෙන ආහාර දිරවනවා. මේ විදියට ආනිසංස 10ක් තියෙනවා කියලා බුදුහාමුදුරුව ඒ බමුණට කියනවා. පින්වත්නි, මේ විදියට කරුණු කාරණාවන් අපි සිහිපත් කරනකොට අපිට මේ කතාවෙන් අපේ ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනවා. මේ තරුණ බමුණා මාස දෙකක් ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව තමන්ගේ අරමුණ වෙනුවෙන් කටයුතු කරනවා. මොකද්ද තමන්ගේ අරමුණ? බුදුහාමුදුරුව ප්‍රධාන මහා සංඝරත්නයට දානේ පූජා කිරීම.
ශ්‍රද්ධාව එක විදියට පවත්වා ගන්නවා කියන එක හරි අමාරුයි. ඔබ යම් කිසි කාර්යයක් සඳහා උත්සාහ කරනවාද ඒ කාර්ය වෙනුවෙන් බොහෝ කාලයක් සමහරලාට ගත වෙන්න පුළුවන්. ඒ කාර්ය වෙනුවෙන් ඔබ නොඑක් ආකාරයේ දේවල් පරිත්‍යාග කරන්න පුළුවන්. ඒ කාර්ය වෙනුවෙන් මානසික පීඩාවන් ලබන්නට පුළුවන්. මේ විදිහට ගොඩාක් දේවල් අපිට කියන්න පුළුවන්. ඔබ යමක් බලාපොරොත්තු වීම තුල යමක් ඉටු කර ගැනීමේ චේතනාව ඇතුව කටයුතු කරන ඔබට නොඑක් ආකාරයේ බාධාවන් එන්න පුළුවන්. පින්වත්නි, මේ දන් දෙන දන්හලට නොඑක් මිනිස්සු ආවා. මොනවද අරගෙන ආවේ? ඒ අය දාණයට අවශ්‍ය කරන කැඳ දෙන දේවල් එකතු කරගත්ත පස්සේ. ඒ වගේම මුලින් මතක් කරන්නේ ලුණු අරගෙන ආවා, හාල් අරගෙන ආවා, එළවලු වර්ග අරගෙන ආවා. උයන්න අවශ්‍ය කරන දේවල් එකතු කරගෙන, රැස් කරගෙන, සම්පාදනය කරගෙන බුදුහාමුදුර යන මග ඒවත් අරගෙන ගැලේම ගමන් කරා. අපි අහලා තියෙනවා සිංහල සාහිත්‍යයේදී ගැලක් කියන්නේ කරත්ත 500ක් කියලා. වෙන්න පුළුවන්. ඇයි ඒ? 1250ක් භික්ෂුන් වහන්සේලා, ඒ භික්ෂුන් වහන්සේලාට පිටිපස්සෙන් හිඟන්නොත් 500ක් යනවා. එතකොට ගැලක්ම ගියා වෙන්න පුළුවන්. බලන්න, අර බමුණට අවස්ථාවක් ලැබෙන්නේ මාස දෙකක් ගිහිල්ලා. එතකොට එයාගේ ශ්‍රද්ධාව කැඩෙන්නේ නැහැ. හැබැයි එතන තව ගොඩාක් අය එතකොට දන් දීලා තියෙනවා කියලා තේරෙනවනේ. අඩුම වශයෙන් කණ්ඩායම් 60ක් ගිහිල්ලා තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. අපිට මාස දෙකක් ගිහිල්ලා තියෙනවා. දවසට එක පිරිසක් දාණය දුන්නා නම් කණ්ඩායම් 60ක්. එක කණ්ඩායමකින් එක දාණය ගන්න දුන්නත් කණ්ඩායම් 60ක් ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ 60ේ හිටපු පිරිසම මේ බමුණට අවස්ථාවක් දීලා නැහැ. එතකොට අපිට එතන තේරෙනවා යම් ආකාරයක ආත්මార్థකාමී බවකුත් තියෙනවා. ඒ බමුණා තමන්ගේ පිරිසත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. මේ කතාවේ කියනවා එයාගේ පිරිස අත්හැර දාලා ගිහලා මං දැන් තනි වෙලා කියලා. හේතුව තවත් තවත් ඉස්සරහට යනකොට මටත් කරදර වෙනවා, මගේ ගෙදර කටයුතුත් අපහසු වෙනවා කියලා කල්පනා වෙනවා. එහෙම කල්පනා කර කර තමයි ඉන්න ගමන් කල්පනා වෙන්නේ අඩු මොනවද කියලා හොයන්නට ඕන කියලා. ඒ ගිහිල්ලා බලලා දෙන්නේ, ගිහිල්ලා බලලා හොයාගන්නේ කැඳ නැහැ කියලා. ඒ ගිහිල්ලා හොයලා බලාගන්නේ මීපිඩු නැහැ කියලා. ඒ ඇති වෙන්න හදල පූජා කරනවා. ඔහු සතුටපත් වෙනවා. එතකොට එතන හිටපු අය ඔහුට දානයක්, තමන්ගේ දානේ ඔහුට දීලා, තව තමන්ගේ දානේ ඉස්සරහට ගන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. එතකොට මම ඒක මතක් කළේ දානේ වෙනවනුත් දැඩි ආත්මార్థකාමීත්වයක් තිබිලා තියෙනවා. ශ්‍රද්ධාව අපිට ඒක පැත්තකින් කියන්න පුළුවන්. ඒ වගේම ඒ දන් දෙන කෙනාට අභියෝගයක් උනේ කවුද? අභියෝගයක් උනේ දන් දෙන අය. දන් දෙන කෙනාට අභියෝගයක් උනේ දන් දෙන අය. ඒ නිසා තමයි ඔහුට දිනයක් හම්බුන්නේ නැත්තේ. ඔබ කල්පනා කරන්න. දේශපාලඥයෙක්ට අභියෝගයක් වෙන්නේ දේශපාලඥයෙක්. නීතිඥවරයෙක්ට අභියෝගයක් වන්නේ නීතිඥවරයෙක්. ගුරුවරයෙක්ට අභියෝගයක් වන්නේ ගුරුවරයෙක්. ව්‍යාපාරිකයෙක්ට අභියෝගයක් වන්නේ ව්‍යාපාරිකයෙක්. ඔයි නොයෙක් විදියට කල්පනා කරන්න. භික්ෂුන් වහන්සේට අභියෝගයක් වන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක්ම තමයි. එතකොට ඔබ කල්පනා කරන්න. අබ්ද ඔබට ඔබේ ජීවිතය ගත කරනකොට නොයෙක් ආකාරයේ අභියෝගවලට මුහුණ දෙන්න ඔබට සිද්ධ වෙලා තියෙනවා. අපි ඕකට වචනයක් කියනවා, ඒ කාරණයට වචනයක් කියනවා සමාජ විඥානය කියලා. එහෙම නැත්නම් ජීවිත පරිඥානය කියලා වචනයකුත් තියෙනවා. ඒක තේරුම් ගත්තොත් සමහර වෙලාවට පොත් 1000ක් කියනවට වඩා සමහර වෙලාවකදී එක පුද්ගලයෙක් ඇසුරු කිරීමෙන් ලබන අත්දැකීම් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. සමහර මිනිස්සු ඉන්නව ඇසුරු කරනකොට තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒ අයගේ හිතේ තියෙන දේවල්. මුහුණෙන් ප්‍රකාශ වෙන්නේ නැහැ. හැබැයි ඇසුරු කරනකොට තේරෙනවා මේ වගේ කෙනෙක් hina වෙලා ඉන්නේ. ඇඳුමෙන් හොයන්න බෑ, මූණෙන් හොයන්න බෑ, ඒ වගේම වචනයෙන් හොයන්න බෑ, ක්‍රියාව හොයන්නත් බෑ. සමහරලාට ඇසුරු කරලමයි හොයාගන්න වෙන්නේ මේ පුද්ගලයා කවුද කියලා. ඒ නිසා මිනිසුන් ඇසුරු කරනකොට තමයි සැබෑ පුද්ගලයා අපිට තෝරා ගන්නට පුළුවන්කම තියෙන්නේ, අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. පින්වත්නි, අපිට අභියෝගයක් වෙනකොට අපි ඒ අභියෝගයට අභියෝගයක් වෙලා ඉස්සරහට යන්න ඕන. ඒක තමයි ජයග්‍රහණයට හේතුවක් වෙන්නේ.
එහෙම නැත්නම් අභියෝගයක් යම් කෙනෙක්ට ආවම තමා ඒ අභියෝගයේ පැත්තකට දාලා තමා විසින් තමා පරාජයට වෙනවා නම් තමා විසින් තමා පරාජය වෙනවා නම් එය කළ යුත්තක් නොවේ. එනිසා අභියෝගයට මුහුණ දෙන්නට ඕන, අභියෝගයට මුහුණ දීලා අභියෝගයේ ජයග්‍රහණය කරන්නට ඕන. අන්න එතකොට ජීවිතය හදා ගන්න පුළුවන්. ඔබ කල්පනා කරන ඔබ යම් ආකාරයක කටයුත්තකදී ඉහළට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. සමහර වෙලාවකදී ඔබට ආචාර උපාධියක් කරනවා කියලා හිතන් PhD එකක් ඒ මොහොතේදී ඔබට එන සමාජ පීඩාවන්, ගෙදරින් එන ගෙදර පීඩාවන්, ඒ වගේම ආර්ථික පීඩාවන්, ඒ වගේම තව නොයෙක් දේවල් ඔබට එන්න පුළුවන්. ඒ කටයුත්ත යටපත් කරන්නමයි කරුණු යෙදෙන්නේ. ඒ යෙදෙන කරුණු අවබෝධ කරගත්තොත් මේ කරුණු යෙදෙන්නේ මගේ මූලික අරමුණ යටපත් කරන්න කියලා. මොකද ඔබ කරන්නේ? ඒ කරුණු ගණන් ගන්න නැතුව ඒ කරුණු වලට, ඒ අභියෝග වලට මුහුණ දෙමින් උත්තර දෙමින් ඔබේ ගමන ඔබ යනවා. අන්න ඒකයි ඔබ දැනගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. අපිට මේක ටිකක් තේරෙනවා අමාරුයි. අපි සමාජයේ ජීවත් වෙනකොට නොපෙනෙන දේවල් නෑ කියලා කියන්නේ පේන්නේ නැති නිසා කියලා අපි අවබෝධ කරගන්න ඕන. පෙනෙන දේවල් විතරයි තියෙන්නේ කියලා අපි කියන්නේ පෙනෙන දේවල් පමණක් අපිට පෙනෙන නිසා. නොපෙනෙන දේවල් නෑ කියලා තර්ක කරන්න යන්නේ අපිට පෙනීම නැති නිසා. බුදුහාමුදුරු අපිට මතක් කරලා තියෙන ආටානාටිය සූත්‍රයේදී යක්කු ගැන මතක් කරනවා. ඒ වගේම සූත්‍රයන් වලදී ප්‍රේතයෝ ගැන මතක් කරනවා. කුම්භාණ්ඩයෝ ගැන මතක් කරනවා. හැබැයි සමහර කෙනෙක්ව විශ්වාස කරන්නේ නැහැ. ඇයි විශ්වාස කරන්නේ නැත්තේ? තමන්ට තේරුමක් නැති නිසා. නෑ නෑ මෙහෙම දෙයක් නෑ කියලා කියනවා. ඇයි? තමන්ට අවබෝධයක් නැති නිසා. තමන්ට අවබෝධ වුන් නැති වුණාට ලෝකේ අපිට විෂය වෙච්ච, ලෝකේ උගතුන්ට විෂය වෙච්ච විෂයපතයන් වල සීමාව ඉතාම සීමිතයි. ඒ නිසා යම් විෂයක් පිළිබඳව නිපුණත්වයට පත් වෙන නම් ඒ තුල යෙදෙන්නට ඕන, ඒ පිළිබඳව හිතන්නට ඕන. එතකොට ඔබට එතනින් ඉස්සරහට යන්නට පුළුවන්. එනිසා සමහර වෙලාවට අපිට අභියෝග ජීවිතය ඇති වෙනවා. ඒ අභියෝග ජයග්‍රහණය කරන්නට අවශ්‍ය වෙන්නේ මානසික ශක්තිය. එනිසා බුදුහාමුදුරු උගන්වපු ඉගැන්වීම ගෙදර හැම දෙනාටම යොදා ගන්න පුළුවන්. සමහර වෙලාවකදී අපේ යාළුවෝ අපිට ඇවිල්ලා කියනවා, හාමුදුරුවනේ ගෙදරදී උදේ පාන්දරම් පටන් ගන්නේ ඍණාත්මක අදහස් වලින්. අපිට උගන්නන්නේ ධනාත්මක වෙන්න කියලා. කාගේ හරි දේශනයක් අහන්න ගියත් කියන්නේ ධනාත්මක වෙන්න කියලා. බණ ඇහුවත් කියන්නේ ධනාත්මක වෙන්න කියලා. හැබැයි උදේ පාන්දරම ඍණාත්මක සිතුවිලි, ඍණාත්මක කතා, ඍණාත්මක දේවල් තමයි අහන්න ලැබෙන්නේ. ගෙදර අරක නැහැ, ගෙදර මේක නැහැ, මේක ගේන්න ඕන. ඔහොම තමයි උදේ පාන්දර ඇහෙන්නේ. හැබැයි එය තේරුම් ගන්නා වූ දෙදෙනා විසින් කල්පනා කරන නැති දේවල් කොලේක හරි ලියාගෙන එනකොට ගෙදර අවශ්‍ය දේවල් අරගෙන උදේ පාන්දර නැහැ කියලා පටන් ගන්නෙ නැහැ. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඕන, අපිට පුළුවන් දේ පුළුවන් කියන්නට හැකියාව තියෙන වගේම උදේ පාන්දර ධනාත්මක සිතුවිලි හිත තුල ජනිත වෙන ආකාරයට ඔබ කටයුතු කරන්න ඕන. සිනහවෙන් පිරිච්ච මුහුණක් දකින්නට පුළුවන්කම තියෙන්නට ඕන. හිනා වෙන්න පුළුවන්කම තියෙන්න ඕන. සමහර මිනිස්සු දැක්කම ඔබ හිතනවා ඇතිනේ, මේ මිනිස්සයා ජීවත් වෙන්නේ මැරිච්ච කෙනෙක් හැටියදද කියලා. ඒ අයට හිනාවක් එන්නේවත් නැහැ. සමහර අය හිනා වෙනව දැකලවත් නැතුව ඇති. සමහර අය නිතර හිනා වෙලා ඉන්නවා. සමහර අයට අපි කියනවා මැරුණත් පෙට්ටියේ හිනා වෙලා ඉන්නවා කියලා. මිනිහා හිනා වෙලාම, මේ මිනිස්සය හිනා වෙලාම ඉන්නේ. ඒ නිසා සිනහව හරි වටිනවා. බුදුහාමුදුරුවොත් මතක් කරන්නේ මන්දස්මිතය කියලා. නිසා සිනහවෙන් පිරිච්ච මුහුණක් බුදුහාමුදුරන්ට තිබිලා තියෙනවා. ඔබත් සිනහවෙන් යුක්ත මුහුණකින් ජීවත් වෙන්නට ඕන. සාමාන්‍යයෙන් අපි කියන්නේ නොමිලේ දිය හැකි එකම දේ සිනහව පමණයි කියලා. ඒ නිසා නොමිලේ හිනහව දෙන්න, අවංකව ඒ හිනහව දෙන්න. ව්‍යාජව නෙමෙයි අවංකව දෙන්න. ව්‍යාජ මිනිස්සු ජීවත් වෙන සමාජයක අව්‍යාජ මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්න කල්පනා කරන්න. අව්‍යාජත්වය කියන කාරණය ඔබව සමාජයේ ඉහළට ඔසවා තබන්නට හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ව්‍යාජ සමාජයක ජීවත් වෙන, පුහු ආටෝපු වලින් පිරිච්ච සමාජයක ජීවත් වෙන ඔබට ඉදිරි ගමනක් යන්නට නම් වටිනාකම් එකතු කරගන්නට ඕන, ගුණ එකතු කරගන්නට ඕන, දැනුම එකතු කරගන්නට ඕන, ඒ වගේම ඥානය එකතු කරගන්නට ඕන. මේවා සමබර වෙන්නටත් ඕන.
පින්වත්නේ බුදුහාමුදුරුවෝ මහ පිරිසකට නායකත්වයේ දීපු කෙනෙක්. එහෙනම් ඔබත් ඔබේ ජීවිතයේදී යම් එක පියවරක් උඩට ගිය හැටියේ ඔබට යට ඉන්න පිරිසට ඔබට නායකත්වය දෙන්නට පුළුවන්. ඔබ ඒ සඳහා සුදුස්සෙක් බවට පත් වෙනවා. ඒ ඇයට නිවැරදි නායකත්වයක් දෙන්න. ගුරුවරයෙක් නම් ශිෂ්‍යයන්ට නිවැරදි නායකත්වයක් දෙන්න. නිවැරදි දේ උගන්වන්න. මඟ පෙන්වන්න. හැබැයි වර්තමාන දරුවෝ අපිට පේනවා බොහෝ නොමග ගිහිලා තියෙනවා. මේ ඉවර වෙච්ච වෙසක් සතිය දිහා බලනකොට වෙසක් සමරපු ආකාරය සමහර වෙලාවට අපිට දුක හිතෙනවා. මෙහෙමද වෙසක් සමරන්නේ කියලා. පාරේ කූඩුවක් ගාව කූඩුවක් අසල තොරණක් ගාව තොරණක් අසල ඉන්න මිනිස්සෙක් ජාතක කතාවක් අහනව වෙන්නව පුළුවන්. කූඩුවත් එක්ක තියෙන යම් සංස්කෘතික කතාවක් අහන වෙන්න පුළුවන්. ඒකම පාරේ බයික් 30-40ක් යනවා මහ විශාල ශබ්ද නගාගෙන. ආයිතින් අර මිනිස්සුන්ට බණක් අහන්නවත් දේශනයක් අහන්නටවත් සංස්කෘතික කතාවක් අහන්නටවත් ජාතක කතාවක් අහන්නවත් මොකක්වත් වෙන්නේ නැහැ. මිනිසුන්ට හරි කරදරයක්. ඒ නිසා මේ සමාජය අපි නිවැරදි බවට පත් කර ගන්න ඕන. අපි මොකද්ද මේ වෙසක් සතිය තුල කරන්න ඕනේ? නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපිට තේරුමක් තියෙන්න ඕන. අපේ හිතට තේරුමක් තියෙන්න ඕන. තරුණකම හැටියට තේරුම් අරගෙන අපි උකට කියන්නේ යොබ්බන මදේ කියලානේ. ටික කාලයක් ගියාම තේරෙනවා. නොඑක් මද අතර යොබ්බන මදය පිළිබඳව බුදුහාමුදුරුවෝ දීර්ඝව කරුණු මතක් කරලා තියෙනවා. ඒ නිසා තරුණ කාලේ ජීවිතය රැක ගන්න ඕන. තරුණ කාලේ ජීවිතය ආරක්ෂා කරන්න ඕන. තරුණ කාලේ ඉගෙන ගන්න ඕන. තරුණ කාලේ රැකියා කරන්න ඕන. තරුණ කාලේ ශක්ති සම්පන්නව ඉන්න ඕන. තරුණ කාලේ මිනිසුත් එක්ක සම්බන්ධතා ගොඩනගා ගන්න ඕන. තරුණ කාලේ ව්‍යාපාරිකයෙක් වෙන්නට ඕන. තරුණ කාලේ හොඳට හම්බ කරන්න ඕන. අන්න එතකොට වයසට ගියාම තමන් කරපු දේවල් සිහිපත් කරමින් සැඳෑ කාලය මහලු කාලය බොහෝම සැනසීමෙන් සතුටින් ප්‍රීතියෙන් ගත කරන්න පුළුවන්. ඒ නිසා අපිට මේ ජීවිතය ලැබිලා තියෙන්නේ ආකාස්මිකව නෙමෙයි, ඉබේ පහළ වෙච්ච ජීවිතයක් නෙමෙයි. නිකමට කතා කරලා කාගෙන් හරි අහන්න, ඔබේ මුහුණ දිහා බලලා, ඔබේ ශාරීරිය දිහා බලලා මොන හරි අඩුපාඩුවක් තියෙනවද කියලා කවුරුවත් කියයි නෑ කියලා. ඔබ කොයිතරම්නම් සතුටටපත් වෙනවද? ඒ වගේම අම්මට තාත්තට ඔබ කොයිතරම්නම් පින් දෙන්නට ඕනද? ඒ විතරක් නෙමෙයි, ඔබ පෙර කරන්ට දිච්ච කර්ම ශක්තිය කොයිතරම්ද කියලා දැනගෙන සතුටටපත් වෙන්න ඕන. කුසල ශක්තිය කොයිතරම්ද කියලා දැනගෙන සතුටටපත් වෙන්න ඕන. ඇසකනාසය දිව ශරීරය හොඳට ක්‍රියාත්මක වෙනවා, හොඳින් වැඩ කරනවා, ඒව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම බුද්ධිය ක්‍රියාත්මක වෙනවා. ඇහැ 1.0ක් ක්‍රියාත්මක වුන් නැතොත් හරියට, ඇහැ 1.0ක් එක පැත්තකට වැඩියෙන් කැරකෙවිලා තිබුණොත් අපි කියන වපරයි කියලා. වචන කතා කරනකොට වචන පරක්කු වෙලා එනවනම් අපි කියන ගොතයි කියලා. ඒ වගේමයි නාහෙට ගඳ සුවඳත් එහෙමයි. පොඩ්ඩක් දෙයක් දැනෙන්නේ නැත්නම් ගඳ සුවඳ තේරෙන්නේත් නැහැ. ඒ වගේම රහක් තේරෙන්නේ නැතු වෙන්න පුළුවන් දිවට. දිවට හානියක් වෙලා තියෙනවනම්. ඒ වගේම ශරීරයට ස්පර්ශයන් නොදෙනී තියෙන්නට පුළුවන්. මේව දැනෙනවනම් ඔබ සතුටටපත් වෙන්න ඕන. ඒක නිසා අපිට ලැබිලා තියෙන මේ ශරීරය මහ වටිනා ශරීරයක්. අපේ ඉස්සර හාමුදුරුවරු මේ ශරීරයට කියන්නේ වචනය මේ පින් කඳ කියලා. පින් කඳක් මේ ලැබිලා තියෙන්නේ කියලා. ඒ නිසා මේ පින් කඳ අපි තේරුම් ගන්නට ඕන. මේ පින් කඳ අපි නැවත නැවත පිනෙන් වර්ධනය කර ගන්නට ඕන. අන්න එතකොට තමයි අපිට අපේ මෙලොව පරලොව දෙලොව සුගතිය පිණිස සැප පිණිස හේතු වෙන්නේ. පින්වත්නි, මම මතක් කරන්ට එදිච්ච කාරණාවල ඔබට තේරෙනව ඇති, මේ ජීවිතයේ අභියෝග පරදන්නට පුළුවන් හැකියාව ශක්තිය තිබිච්ච කාරණයක් තමයි ශ්‍රද්ධාව. අර බමුණට තිබිච්ච ශ්‍රද්ධාව නිසා මාස දෙකක් එකාකාරව තමන්ගේ ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව එක දිගට ගමන් කළා. මොකටද? බුද්ධ ප්‍රමුඛ මහ සංඝරත්නයට දානය පූජා කරන්න. ඔබ ගෙදර ජීවත් වෙනකොට ඔබේ දරුවන්ට, ඔබේ බිරිඳට, එහෙම නැත්නම් අම්මයි තාත්තයි දෙන්න, එහෙම නැත්නම් අපි කියන්නේ ස්වාමි පුරුෂයා සහ ස්වාමි දියණිය, භාර්යාව සැමියා දෙන්න, දෙන්නම එකට රාජකාරී වලට යනවනම් ඒ දෙදෙනාගේ ජීවිතය පවත්වනකොට තේරුම් ගන්නට ඕන ජීවත් වෙන්නේ කොහොමද කියලා. සමහර වෙලාවකදී අපේ හිතේ ඇති වෙන අර අභියෝගයට පිළිතුරක් වෙනුවට අපි නිතර තරඟ කරන්නට යනවා අනිත් අයත් එක්ක. අපේ තරඟය තියෙන්නේ අපිත් එක්කමයි.
එනිසා අපේ තරංගේ අපිත් එක්ක තබාගෙන ගියෝතින් අපිට තරංගයෙන් දිනන්නට පුළුවන්. නැත්තම් අපි අනිත් අයත් එක්ක තරඟ කරෝතින් අපි තරංගයෙන් පරදිනවා. ගොඩක් වෙලාවට සමාජයේ බලනකොට මිනිස්සු තව කෙනෙක් එක්ක, තව පවුලක් එක්ක, තව සමාජයක් එක්ක, තව කණ්ඩායමක් එක්ක තියෙන තරංගයක් පේන්නට තියෙනවා. ඒ නිසා තරංගයට වඩා අපි අවබෝධයයි තේරුම් ගන්නට ඕනේ. අපේ ජීවන ප්‍රතිපදාව තේරුම් ගන්නට ඕන. බුදුහාමුදුරුව පරණීයමෙත්ත සූත්‍රයේදී මතක් කරන්නේ සල්ලහුක වුත්ති සැහැල්ලු දිවි පෙවෙත. මේ සැහැල්ලු දිවි පෙවෙත සමාජයේ මිනිසුන්ගෙන් ඈත් වෙන්නට පටන් ගත් තැනම තමයි මේ තරංගය පටන් ගන්නට යෙදුනේ. ඒ නිසා කුඩා කාලේ ඉඳලා දරුවගේ ඉඳලම අවබෝධයක් දෙන්නට ඕන. අර ඔබට මතකයි පොඩි කාලේ ඉගෙනගත්ත දහම් පාසලදී ඉගෙනගත්ත සුභාසිතේ. සුභාසිතය ලියන අලගිය වැන්න මොකවෙටිතුමා මතක් කරන්නේ ගුණ නැන බෙලෙන් යුතු පුතුමේ ඊතාගරු. ගුණක් තියෙන්නට ඕන, නැනක් තියෙන්නට ඕන. නැත්තම් ගුණ පමණක් තියෙන්නට ඕන, නැන පමණක් තියෙන්නට ඕන කියලා මතක් කරලා නැහැ. එහෙම නැත්තම් අපි ඔතෙන්ට ධර්මයේ පැත්තෙන් ගත්තොත් අපිට කියන්න පුළුවන් ශ්‍රද්ධාව සහ ප්‍රඥාව. එහෙම නැත්තම් අපිට මූලය සහ හදවත මේ නොඑක් විදියට විග්‍රහ කරගන්න පුළුවන්. මේ කාරණා පිළිබඳව දැනීමේදී ඔබට යම් අවබෝධයක් ඇති වෙනවා නම් තමා පිළිබඳව අන්න ඒකයි වටින්නේ. තමා පිළිබඳව තමාට අවබෝධයක් තියෙන්න ඕන. මම කවුද කියලා. මම කවුද, මම මොකද කරන්න කියලා තමාට අවබෝධයක් තියෙන්න ඕන. තමන්ගෙන් වියයුත්ත කුමක්ද කියලා තමාට අවබෝධයක් තියෙන්න ඕන. අපි කියන්නේ ඩියුටි කියලා. තමන්ගේ ඩියුටි එක හරියට කරන්න ඕන. අන්න එතකොට ඔබට පිළිගැනීමක් එනවා. ඒ පිළිගැනීම එන්නේ ඔබේ ක්‍රියාත්මක වීමත් එක්ක. ඒ නිසා මිනිසුන් නොයෙක් දේවල් නොයෙක් අයට කියන්න පුළුවන්. ඔබට කියන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කියන්නේ පල ඇති රුකටයි ගල් ගහන්න කියලා. පල නැත්තම් ගෙඩි හැදිර නැත්තම් ඒ ගහට ගෙඩි කැඩෙන්න කියලා පොළු වලින් ගල් වලින් ගහන්නේ නැහැ. පොළු ගහලා ගල් ගහලා ගෙඩි කඩන්නේ ගෙඩි පිරිච්ච ගස් වලට. ඒ නිසා ඔබට අභියෝගේන හැම මොහොතකදීම ඔබ කල්පනා කරන්න ඔබ පිරිච්ච මිනිසෙක් කියලා. ඔබ පිරමීම් පවතිනවා නම් තව ඔබේ ජීවිතය අත්දැකීම් වලින් පුරව ගන්න. අපිට හැමදාම මතක් වෙන කතාවක් තමයි රාහුල පොඩි හාමුදුරන්ගේ කතාව. රාහුල හාමුදුරුව මහරහතන් වහන්සේ කෙනෙක් ඇටියට පිරිනිවන් පාන්නේ අවුරුදු 54කින් වගේ කාලෙක. ඔහොම පොඩි වැඩි දීර්ඝ කාලයක් උන්වහන්සේගේ ආයුෂ නැහැ. අපි කියන්නේ අදටත් රාහුල මහරහතන් වහන්සේ කියලා නෙමෙයි, රාහුල පොඩි හාමුදුරුව කියලා. ඇයි? හැමදාම උදේට මලු පෙත්මන් ඇමදලා, අපි කියන්නේ මිදුල අතුගාලා, ඒත් අයින් කරනවා කුණු ටික. කුණු ටික අයින් කර

ලැබෙන්න කියලා. ඒ අවවාද ලැබෙන්නේ, උපදෙස් ලැබෙන්නේ කාගෙන්ද? කල්යාණ මිත්‍රයන්ගෙන්, සත්පුරුෂයන්ගෙන් ජීවිතය හදාගන්න. අසත්පුරුෂයෝ, පාපී මිත්‍රයෝ අවවාද දෙන්නේ, උපදෙස් දෙන්නේ. වැරද්දට එකතු වෙලා වැරද්ද වැඩියෙන් කරන්න උපදෙස් දෙනවා. ඒ තමයි පාපී මිත්‍රයෝ. හැබැයි කල්යාණ මිත්‍රය එහෙම නැහැ. කල්යාණ මිත්‍රයා පාපී මිත්‍රොත් එක්ක එකතු වෙන්නේ නැහැ. හැබැයි අපිට පාපී මිත්‍රව අයින් කළා වැඩ කරන්න ඕන. කල්යාණ මිත්‍රොත් එක්ක විතරක් වැඩ කරන්න ඕන. අසත්පුරුෂයොත් එක්ක වැඩ කරන්න බෑ. සත්පුරුෂයොත් එක්ක විතරක් වැඩ කරන්න ඕන කියලා බෙදා වෙන් කරගෙන වැඩ කරන්න බෑ. ඒ නිසා තමයි බුදුහාර මතක් කරන්නේ මනං උස්සතීති මනුස්සා. මනසින් උසස් නිසා මිනිස් කියලා කියනවා. උසස් මනසක් තියෙන අපි තේරුම් ගන්නට ඕන ඇසුරු කළ යුත්තේ කවුද? ඇසුරු නොකළ යුත්තේ කවුද? ළඟින් ඇසුරු කරගත යුත්තේ කවුද? දුරින් ඇසුරු කරගත යුත්තේ කවුද කියලා තේරුම් ගන්නට ඕන. අන්න එතකොට ජීවිතය හැදෙනවා. කරදර අඩුයි, බාධක අඩුයි. අයින් කරන්නට ඕන අය ජීවිතෙන් ටිකක් ඈත් කරලා තියන්න. එයාගෙන් කරදරයිනවා. එයාගෙන් පීඩයිනවා. කායික පීඩා වෙන්නත් පුළුවන්, මානසික පීඩා වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ කල්පනා කරන්නට ලෝකේ වැඩ හිටිය අවුරුදු 45ක් බුදුහාමුදුරුවෝ ඉන්න වැඩ ඉන්න හැම දවසේම මිනිසුන්ට නිවන පිණිස ධර්මයේ දේශනා කළා. ජීවිතය හදාගන්න ධර්මයේ දේශනා කළා. අදත් මේ අපි මතක් කරන්ට යෙදුන කාරණාවල තියෙන ජීවිතය හදා ගැනීම පිළිබඳව, තව කෙනෙක්ට උදව් කිරීම පිළිබඳව, ශ්‍රද්ධාව පිළිබඳව, දයාදෘභාවය පිළිබඳව, අනුකම්පාව පිළිබඳව, එකම කාරණයක් ඉෂ්ට කරගන්නට හිත කඩාගන්නේ නැතුව පවත්වාගෙන යාම් පිළිබඳව අපේ ජීවිතය ගොඩනගා ගන්න, මේ දේවල් කොච්චර හේතුවක් බවට පත් වෙනවද පින්වත්නි? ඒ නිසා ඔබ සමහර විට කල්පනා නොකරනව ඇති හොඳ දේවල් ජීවිතේ එකතු කරගන්න, කල්පනා කරලා ඇති ජීවිතේට වැරදි දේවල් එකතු කරගන්න. පින්වත්නි, බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ මේ කාලේ අය කියනෝනේ කොහොම හරි ජීවත් වෙන්නට ඕන කියලා. බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම එහෙම නෙවෙයි. කොහොම හරි ජීවත් වෙන්න ඕන, මොනව හරි කරලා ජීවත් වෙන්න කියන එක නෙමෙයි බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම. නොකළ යුතු දෑ නොකිරීමත්, කළ යුතු දෑ කිරීමත් බුදුහාමුදුරන් අනුදැනව දාරන්නේ. ඒ නිසා යහපත් දිවි පැවැත් බුදුහාමුදුරන් අගය කරනවා. ඉතින් ඔබ කල්පනා කරන්න, අද මේ අපි කතා කරන මහවග්ග පාළිය බේසජ්ජා කන්දකේ බුදුහාමුදුරන්ට ලැබිච්ච නැති, භික්ෂු සංඝයාට ලැබිච්ච නැති දෙයක් තිබුණේ මොනවද? කැඳ සහ මීපිඬු. මේ කැඳ සහ මීපිඬු අර බමුණ ගිහිල්ලා හොයලා බලලා, බත් හදන තැනට ගිහිල්ලා, එහෙම නැත්නම් උයන තැනට ගිහිල්ලා බලලා අවසර අරගෙන පිළිගන්වනවා. බුදුහාමුදුරුවෝ එක පිළිගත්තා. ආනන්ද හාමුදුරන්ගේ ඉල්ලීම හදවන්න කියනවා, පිළිගන්න කියනවා. බුඤ්ජත වළඳව කියලා භික්ෂුන්ට කියනවා. භික්ෂුන් වහන්සේලා වළඳන් නැතුව ඉන්නකොට මෙතන ඉතනින් එහාට ගියපු කාරණා ටිකක් කියනවා. මේ කැඳ දීම තුල අවශ්‍ය දේ මොනවද කියලා බලලා හොයලා සම්පාදනය කරලා කිරීම පිළිබඳව මතක් කරනවා. ගෙදරදිත් එහෙමයි. ඔබ අවශ්‍ය දේ මොකද්ද කියලා කල්පනා කරන්න. කැඳ දෙන්නේ උදේ කාලේදී. අවශ්‍ය දේ තේරුම් අරගෙන ක්‍රියාත්මක වෙනවා. මෙතන තව දෙයක් ඔබට මතක් වෙනවා. බුදුහාමුදුරුවෝ ආහාර සම්ප්‍රදායක් මතක් කරනවා. උදේට වළඳන්නට ඕනේ මොනවද, වළඳන්න අවශ්‍ය නැත්තේ මොනවද කියලා උන්වහන්සේගේ ඉගැන්වීම තුළ තියෙනවා. එතකොට මේ සකස් කරලා පිළියෙල කරලා දෙන දේවල් පිළිබඳව ඔබේ ජීවිතේ අරගත්තම ඔබේ අධ්‍යාපනයට එක ගන්න පුළුවන්. ඔබේ රැකියාවට එය ගන්න පුළුවන්. ඔබේ යම් වෘත්තියක් කරනවා නම්, වෙළඳාමක් කරනවා නම් එය ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, උදේ ඉඳලා රෑ වෙනකන් තමන්ගේ ජීවිතය කාල පරිච්ඡේද ටික වෙන්කර ගැනීම කරන්න පුළුවන්. දරුවෙට්ටත් එහෙමයි. ඒ නිසා සකස් කරගන්නවා කියන එක, පිළියෙල කරගන්නවා කියන එක හරි අමාරුයි. ඒ නිසා සකස් කරගන්නවා කියන එක, පිළියෙල කරගන්නවා කියන එක ජීවිතයක් එළිය වෙන කාර්යයක්. ඒ නිසා ඔබ කල්පනා කරන්නට මේ කැඳ පූජාවත් එක්ක මෙතන තියෙන ගැඹුරු අදහස අපි ගත්තාන් පස්සේ, ගැඹුරු කාරණේ ගත්තාන් පස්සේ ඇත්තටම කැඳ පිපාසයට පමණක් නෙමෙයි පූජා කරන්නේ. එය බෙහෙතක් වශයෙන් පූජා කරන්නේ. බුදුහාමුදුරුවෝ අනුදැන වදාරන්නේ මේ කැඳ කියලා කියන්නේ බෙහෙතක්. බුදුහාමුදුරන්ගේ වචනයෙන්ම මතක් කරන්නේ, අනුජානාමි භික්කවේ යාගුංච මදුගෝල කංචාති. මම මහණෙනි කැඳත් මීපිඬුත් අනුදැන වදාරමි. එහෙනම් අනුදැන වදාරන්නේ කොහෙදීද?
මහවග්ගපාලියදී. මහවග්ගපාලිය තියෙන්නේ කොහෙද? විනය පිටකේ. එහෙනම් විනය ප්‍රඥාප්තිය කැටි

0: බුදුහාමුදුරු පිළිගන්නනො. බුදුහාමුදුරු දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට. එනිසා ඔබ මේ තුල තියෙන හරය අරගෙන බලන්න. මෙතන කියවෙනෝ හරි ලස්සන වචන ටිකක් එතනින් එහාට. මොනෝදේ වචන භික්ෂුන් වහන්සේලාට මේ පූජා කිරීමත් එක්ක සාමාන්‍යයෙන් අපි දන්නවා ආයුෂ වර්ණ සැප බල ලැබෙනවා කියලා. එතනිනුත් එහාට එතනින් එහාට බුද්ධිය ලැබෙනවා කියලත් අපි දන්නවා. පිපාසාව දුරු කරනවා කියන එකත් අපිට තේරෙනවා. වාතය අඩු වෙනවා කියන එකත් අපිට තේරෙනවා. වස්තිය පිරිසුදු කරනවා. අද වර්තමානයේ වෙනකොට මේ සමාජය තුළ ඔබට දකින්න පුළුවන් නොඑක් ආකාරයේ මිනිසුන් ඉන්නවා, නොඑක් ආකාරයේ රෝග හැදිච්ච අය. බඩේ කැන්සර් එකක් අහලා තියෙනව නේද? බඩේ කැන්සර් එකක්. හේතුව මොකද්ද? එතකොට තේරුම් ගන්න පුළුවන් බඩ හොඳට පිරිසිදු වෙලා තිබිලා නැහැ. අන්න බුදුහාමුදුරෝ බේසජ්ජක් කන්දකේදී කැඳ අනුදැන වදාරන්නේ බෙහෙතක් ඇටියට බඩ හොඳට සුද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ කාපු දේවල් හොඳට දිරවනවා. කාපු දේවල් හොඳට දිරවනවා නම් බඩ තුල රැඳෙන්නේ නැහැ. එහෙනම් ඔබ කල්පනා කරන්න මේක කොයිතරම් වටිනවද මේ ඉගැන්වීම කියලා. කොයිතරම් වටිනවද කියලා. ඒ වගේම දිරවන් නැති ආහාර තිබුණා නම්, ශේෂ වෙලා තිබුණා නම් ඒවා දිරවන්න පටන් ගන්නවා. මොකටද? කැඳවලට. ඒ නිසා ඔබ කල්පනා කරන්න මෙතන මේ වචන දෙක, මේ බුදුහාමුදුරු උගන්වලා තියෙන වචන දෙක කොයිතරම් වටිනවද කියලා. අද අපි මහරගම අපේක්ෂා රෝහලට ගියෝති. කොයිතරම් රෝගීන් පිරිසක් ඉන්නවද? එක එක තැන්වල එක එක විදියට තමන්ට මේ රෝගය ඇති වෙලා. ඒ නිසා ඔබ කල්පනා කරන්න කැන්සර් එකක් හැදිච්ච කෙනෙක් අප්‍රමාණ දුකකට පීඩාවකට පත් වෙනවා. එහෙනම් මුල ඉඳලා මේවා වෙන්ව හදාගෙන, වෙන්ව අවබෝධ කරගෙන කටයුතු කරන්න තේරුම් ගන්නට ඕන. එතකොට අපේ ආහාර සම්පදායේ අපි සමහර දේවල් අත්හැරලා දිනන නම් ඒව එකතු කර ගන්න ඕන. ඒ නිසා ඔබ තේරුම් ගන්න බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම නිවනටත් හේතුවක්. බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම ජීවිතය පවත්වාගෙන යන්නටත් හේතුවක්. බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම නිවනටත් හේතුවක් වගේම බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම සුවය පිණිසත් හේතුවක්, සතුට පිණිසත් හේතුවක්. ඇයි? යම් කෙනෙක් ලෙඩ වෙන්නේ නැතුව ඉන්නවනම්, නිරෝගීව ඉන්නවනම් ඒ පුද්ගලයාට සතුටුයි. ඒ පුද්ගලයාට තමන්ගේ එදිනෙදා කටයුතු කරන්න පුළුවන්. ඒ නිසාම තමයි වල්පොළ රාහුල හාමුදුරුව බුදුන් වදාළ ධර්මයේ කෘතියේදී බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම ජීවන ප්‍රතිපදාවක් කියලා අර්ථකථනයක් දෙන්නේ. උන්වහන්සේගේ කෘතිය ලෝකේ භාෂාවන් 54කට දැනට පරිවර්තනය වෙලා තියෙනවා. උන්වහන්සේගේ ඒ වචනේ හරි වැදගත්, වටිනවා. ජීවන ප්‍රතිපදාවක්, ඇත්තටම ජීවන ප්‍රතිපදාවක් කියලා ඔබට තේරෙනවා නේද? බුදුහාමුදුරන්ගේ ධර්මය තුළ නිවන විතරක් නම් තියෙන්නේ. මේ කැඳගෙන මතක් කරන්න ඕනේ නැහනේ. කැඳේ ආනිසංස කිව්වම ඇතිනේ. කැඳේ බෙහෙත් ගැන කියන්න ඕනේ නැහනේ. ඖෂධීය සාරය ගැන කියන්නට අවශ්‍ය නැහනේ. එහෙනම් මෙතන මේ සිද්ධ වෙන්නේ ධර්මයට එහා ගිහිලා පැවැත්ම පිළිබඳව දේශනාවක්. ඒ නිසා ඔබ ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕන. බුදුහාමුදුරුව අපිට මේ දේශනා කරපු දේශනාව තුළ අපි අවබෝධ කරගත යුතු කරුණු ඒ පරිද්දෙන් අවබෝධ කරගන්න ඕන. අඩුවක් නැතුව, වැඩියක් නැතුව අවබෝධ කරගන්න ඕන. ඒ කියන්නේ අන්තගාමී නොවි අපි තේරුම් ගන්නට ඕන. ඒ තේරුම් අරගත්තම අපිට අපේ ජීවිතය පවත්වාගෙන යන්නට, සුඛිතව ජීවිතය පවත්වාගෙන යන්න ධර්මය හේතු කරගන්න පුළුවන්. එතකොට පින්වත් ඔබ කල්පනා කරන්න, ලෝතර බුදුපියාණන් වහන්සේ අපිට මතක් කරනවා පින්වත්නි, ලෝකයේ මිනිසුන් විවිධාකාරයි. අපි දන්නවා එකම ආකාරයේ පුද්ගලයෝ දෙන්නෙක් එක විදියට දකින්න පුළුවන් කමක් නැහැනේ. නිඹුලු දෙන්නෙක් එහෙම දකින්න පුළුවන් රූපයෙන් එකට. නමුත් ඒ දෙන්නාගේ සිතුම් පැතුම් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි මේ ජීවත් වෙන සමාජයේ නොඑක් ආකාරයේ මිනිසුත් එක්ක ගනුදෙනු කරන්නේ. බුදුහාමුදුරන්ගේ පිරිසත් එහෙමයි. හැබැයි බුදුහාමුදුරුව උන්වහන්සේගේ ඉගැන්වීමෙන්, උන්වහන්සේගේ දේශනාවෙන් නොඑක් අය ශාසනයට එකතු වුණා. එකම ආකාරයකට, එකම සංයමයකට පත් කරගන්නට යුතුය. ඒ නිසා අපේ හිත හදා ගැනීමයි වැදගත් වෙන්නේ. අපේ හිත තැම්පත් කර ගැනීමයි වැදගත් වෙන්නේ. ඒ නිසා අත්හැරීම පිළිබඳව බුදුහාමුදුරුව මතක් කරන්නේ මෙන්න මේ කාරණාවන් පිළිබඳ අවබෝධය තුළ. සමාජය තුළ නොඑක් ආකාරයේ මිනිසුන් ජීවත් වෙනවා. ඒ අය එක එක විදිහට ජීවත් වෙනවා. මිනිසුන්ට ගරහමින් ජීවත් වෙන අයත් ඉන්නවා. මිනිසුන්ගේ හොඳ කියමින් ජීවත් වෙන අයත් ඉන්නවා. ගරහමින් ජීවත් වෙන අය සමහරලාට ගරහන කෙනා දන්නේ මට අර පුද්ගලයා ගරහනවා කියලා. තමන්ගේ හිත තුළ වෛරය ද්වේෂය ඇති වෙලා ඒ පුද්ගලයා සෞඛ්‍යයෙන් පිරිහෙනටපත් වෙනවා. සෞඛ්‍යයෙන් පිරිහෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබ හිතන්න අපි ජීවත් වෙනකොට ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ජීවත් වෙනවා කියලා අපි දන්නවා. ඒ කාරණෝ ටික ටික අඩු කර ගන්න ඕන. ඒව නිවන පිණිස හේතු වෙනවා. ඒ වගේම ඊර්ෂ්‍යා ක්‍රෝධය වෛරය මානෙ කුහකම අඩු කර ගන්න ඕන. ඒව සාමාන්‍යයෙන් සෞඛ්‍යමත් භාවය පිණිස හේතු වෙනවා කියලා ඔබට තේරෙනවා. බුදුහාමුදුර අපිට අනුදැන වදාරපු මේ කොටස් වලින් තේරෙන්නේ එකම එක කාරණයක් අපිට තේරුම් ගන්න පුළුවන්. යම් කෙනෙක් යම් දෙයක් කරනකොට දානයක් උදෙසා යමක් කරනවා නම් ශ්‍රද්ධාව මුල් කරගෙන දිවි ලෝකේ යන්නත් පුළුවන් කැමතිනම්, ඒ වගේ මනුෂ්‍ය ලෝකේ ඉන්නත් පුළුවන් කැමතිනම්. එතකොට අපිට තේරෙනවා දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක කියලා කියන්නේ සුගති භූමිය. දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක සුගති භූමිය. එහෙනම් මේව කරන්නේ නැත්නම් දුගතියට යන්නත් පුළුවන්. ඒ වගේම කිරීමක් ඕන කෙනෙක්ට කරලා ඉවර කරන්න පුළුවන්. දිගට පවත්වාගෙන යෑමයි අමාරු. යම් කෙනෙක් අමාරුවෙන් අපහසුවෙන් උත්සාහ කරලා තර්ක කරලා වාද කරලා බලයක් අල්ලගන්නවා. අල්ලගන්න පුළුවන්. ක්‍රියාත්මක කරගෙන යන්නයි අමාරු. ඒ නිසා යම් තනතුරක් අපිට හමු වුණොත් ඒ ලැබිච්ච තනතුර අපි රැකගන්නට උත්සාහවන්ත වෙන්නට ඕන. ඒ ලැබිච්ච තනතුර ක්‍රියාත්මක කරගෙන යන්නට වීරිය තියෙන්න ඕන, ධෛර්යය තියෙන්න ඕන, වෙනස් නොවී ඉන්නට ශක්තිය තියෙන්න ඕන, චිත්ත පීඩාවන් ඉවසන්නට හැකියාව තියෙන්න ඕන. ඒ කියන්නේ හිත දියුණු තත්ත්වයට පත් වෙලා තියෙන්න ඕන. එතකොට ඒ පුද්ගලයාට ඉදිරියට යන්නට පුළුවන්කම තියෙනවා. පින්වත්නි, බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේශනාවේ අපිට නොඑක් ආකාරයේ කරුණු කාරණාවන් එකතු කරගන්න පුළුවන්. මේ ශ්‍රද්ධාව මාස දෙකක් එක දිගට පවත්වාගෙන යෑම පිළිබඳවයි අපි මේ කතා කරන්නේ. මේ ශ්‍රද්ධාව ඒ බමුණා මාස දෙකක් එක දිගට පවත්වාගෙන යෑම තුළ අපේ අභිමතාර්ථයන් සාධනය කරගන්නට කොච්චර කාලයක් අපි කටයුතු කරන්නට ඕනද කියන කාරණය තේරුම් ගන්නට පුළුවන්. සමහරවිට මාසයක් දෙකක්, සමහරවිට අවුරුද්දක් දෙකක්, අවුරුදු 3-4ක්, අවුරුදු 10ක් එහෙම යන්න පුළුවන්. ඒ නිසා අභිමතාර්ථ සාධනය කරගන්න නම් තමන් පුද්ගලයෙක් හැටියට සම්පූර්ණ වෙන්නට ඕන. ලෝකයේ ਸਰව සම්පූර්ණ වෙච්ච මිනිස්සු නෑ. අඩුපාඩු ඇති අය ඉන්නේ. සුදු කළු මිනිස්සු ඉන්නේ. හොඳක් තියෙනවා, නරකක් තියෙනවා. හොඳ නරක දෙක එකතු වෙලා තියෙන්නේ. අපි කියන්නේ මික්ස් වෙලා තියෙනවා කියලා. එතකොට අපි අපේ තියෙන හොඳ වැඩි කරගෙන නරක අඩු කරගන්න ඕන. හොඳ අඩු කරගෙන නරක වැඩි කරගත්තොත් සමාජයේ පවතින්නට පුළුවන් කමක් නෑ. හොඳ වැඩි කරගෙන නරක අඩු කරගත්තොත් සමාජයේ මිනිස්සුත් එක්ක පවතින්න පුළුවන්. යාළුවොත් එක්ක පවතින්න පුළුවන්. මිනිස්සු තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේම කරන දේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕන. කරන දේ පිළිබඳව දැනුවත් භාවයක් තියෙන්න ඕන. අවබෝධය දැනුවත් භාවය දෙකක්. දැනුවත් භාවයේ ඉඳ කරන සමහර දේවල් වරදින්න පුළුවන්. හැබැයි අවබෝධ කරගෙන යමක් කරනකොට ඒක වරදින ස්වභාවය අඩුයි. නිසා හොඳට යමක් කරනකොට ඈත බලලා කරන්න ඕන. අපිට මතකයින එක කතාවක් බුදුහාමුදුරෝ දේශනා කරපු කතා තියෙනවා. ඒ වගේම ජාතක කතාවේ ජාතක පොතේ කතා තියෙනවා. දුර බලන්න, ළඟ නොබලන්න එහෙම කතා තියෙනවා. අවවාද තියෙන්නේ, උපදෙස් තියෙන්නේ. ඒ නිසා ඔබ කල්පනා කරන්න මේ ජීවිතය හදාගන්නට බුදුහාමුදුරෝ කොයිතරම්නම් අපිට දේවල් උගන්වලා තියෙනවද? කොයිතරම් දේවල් උගන්වලා තියෙනවද? බුදුහාමුදුරන්ට දන් දෙන්න මාස දෙකක් ලුහු බැඳගෙන ගියා. එතකොට හිතෙන්න පුළුවන් අර නාලාගිරි දමනය වගේද කියලා. එහෙම නෙවෙයි. මිනිසු පිටුපසින් ගියා තමන්ගේ අවස්ථාව එනකම්. ඒ විතරක් නෙවෙයි, අවශ්‍ය දේවල් අරගෙන ගියා. මග දිකතු කරගන්න ගියා නම් දාන දෙන්න වෙන්නේ නැහැ. එහෙනම් අපි අපේ ගමන යනකොට අපේ ගමනට අවශ්‍ය කරන දේවල් අපි එකතු කරගෙන යන්නට ඕන. අපි වන්දනා ගමනක්, අධ්‍යාපන චාරිකාවක්, විනෝද චාරිකාවක් යනකොට ඒ ගමනට අවශ්‍ය කරන කෑම බීම අපි අරගෙන යනවා. බොහෝ දේවල් ලිපවල් අරගෙන යනවා, ගෑස් අරගෙන යනවා, ඉන්න තැනට අවශ්‍ය කරන දේවල් අරගෙන යනවා. මේ දවස් කීපයකට බඩු අරගෙන යනවා. එහෙනම් මේ විදියටම තමයි ජීවිතයත්, මේ විදියම තමයි සංසාරයත්. එහෙනම් සංසාරයට අවශ්‍ය කරන්නේ මොනවද? සංසාරයට අවශ්‍ය කරන්නේ පින, සංසාරයට අවශ්‍ය කරන්නේ කුසලය. ඒ පින සහ කුසලය අපි හදා ගන්න ඕන. මම එක කතාවක් කියන්නම් කෙටියෙන්. යමෙක්ට යම් තනතුරකට යන්න ඉන්ටර්වයුව එකක් තියෙනවා. ඒ ඉන්ටර්වයුව එකේදී තෝරගන්නේ එක්කෙනයි. දෙන්නෙක් ඉන්නව අවසාන වශයෙන් තීරලා. බොහෝ පිරිසක් අතරින් දෙන්නෙක් තීරලා තියෙනවා. ඒ දෙන්නගෙනුත් එක්කෙනෙක් තීරෙන්නේ. ඒ දෙන්නත් යාළුවෝ දෙන්නෙක් වෙන්න පුළුවන්. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් තේරුණාම තේරෙන කෙනා සමත් වෙන කෙනා කියනවා අසමත් වෙන කෙනාට මම දිනුවා කියලා. අසමත් වෙන කෙනා කල්පනා කරනවා මට පින නැහැනේ කියලා. සහතික එකයි. සහතික එකයි. හැකියාවන් පෙන්වන්න එතන විදියක් නැහැ. සහතික එකයි. පෙන්වන්න තියෙන දේවල් සමානයි. හැබැයි යම් එක කාරණයක් නිසා, කතාවක් නිසා, පැවැත්මක් නිසා, සිනහාවක් නිසා කෙනෙක් පරදිනවා, කෙනෙක් ජයග්‍රහණය කරනවා. පරදින කෙනා කල්පනා කරන්නේ මට පින නැහැනේ කියලා. ඒකට ජාතියක්, ඒකට ආගමක් නැහැ. ඒකට ඒ වෙලාවේ ඇති වෙන සිතුවිල්ල තමයි මම මතක් කළේ. එහෙනම් පින මනින සාධකයන්, එහෙනම් පින එකතු කරගන්න. ඔබට හොඳ ගමනක් යන්න පුළුවන් වේ. තමන් ගැන දකින්න. තමන් ගැන දකින්න. අපි කියන්නේ තමන්ගේ ඇහි තියෙන පොල් පරාලය බලන්නට කියලා අනිත් අයගේ ඇහි තියෙන පොල් කෙන්ද බලන්නට කලින්. එහෙමනේ කියන්නේ. තමන්ගේ ඇහි තියෙන පොල් පරාලය වෙන්නත් පුළුවන්, පොල් කෙන්ද වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ දැක්ම තුල අනිත් අය දිහා බලන්න එපා. තමන්ගේ දැක්ම තුල තමන් නිවැරදි වෙලා ඉන්න. තමන්ට පෙනීම ඇති කරගන්න. පේනවා කියන්නේ ඉස්සරහා දකින දේම නෙවෙයි. අපිට අවබෝධ වෙන දේ. අපිට පේන දේම නෙවෙයි අපි දකින්නේ. දකින්නේ හිතින්. පේන්නේ ඇහි. පාරේ බස් යනවා, වාහන යනවා, නොඑක් දේවල් ඇහැට පේනවා. ගෙදර ඇවිල්ලා මොනවද බැලුවේ, මොනවද බලනවා කියලා නෙවෙයි කියන්නේ. මොනවද දැක්කේ කියලා. දැක්ක දේවල් කියන්න නම් හිත මෙනෙහි කරන්න ඕන. එහෙනම් එතන තැම්පත් වෙලා තියෙනවා මහා මතකයක්. ඒ මතකයට ඔබේ හිත අරගෙන යන්න. ඒ මතකෙන් ඔබට අනවශ්‍ය දේවල් ඈත් කරලා දාන්න. ඒ මතකයට අවශ්‍ය නැති දේවල් තියෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය දේවල් ටික එකතු කරගන්න. අවශ්‍ය දේවල් වලට තව දේවල් එකතු කරගන්න. ගමනක් යන්න පුළුවන්. ඒ නිසා ඔබ කල්පනා කරන්නට ලෞතර බුදු පියාණන් වහන්සේ දානය මෙනෙහි කරගෙන අපිට මහ පාඩමක් ඉගැන්නුවා. ලෞතර බුදුහාමුදුරුව බමුණෙක්ගේ ශ්‍රද්ධාව මූලික කරගෙන අපිට විශාල පාඩමක් ඉගැන්නුවා. ආවිස වර්ණ සැප බල විතරක් නෙවෙයි, මේ කැඳ සහ මී පිඬු වලට බෙහෙත් වශයෙන් ජීවිතයට එකතු කරගන්න, ශරීරයට එකතු කරගන්න පුළුවන් බවත්, ඒ වගේම ඒ තුලින් විශාල අපහසුතාවයන් වලට පත් වෙන කැන්සර් පවා සුවපත් කරගන්නට පුළුවන් හැකියාව තියෙන දෙයක් හැටියට මේ කැඳ සහ මී පිඬු වල අගය වටිනාකම වර්ණනා කරන්නට යදුනා සුගතයන් වහන්සේ විසින්. ඒ නිසා ඔබ කල්පනා කරන්න, ධර්මය කියවන්න, ධර්මය අවබෝධ කරගන්න, ධර්මානුකූල වෙන්න, ධර්මානුකූල වෙලා ධර්මය තුල හැසිරෙන්න. නිසා හොඳට අහන්න, අහපු දේවල් හිතේ ධාරණය කරගන්න, ජීවිතයේ අනුව හැඩගස්වා ගන්න. අද දවසේත් ඔබ හැම දෙනාම හොඳින් ධර්ම ශ්‍රවණය කරන්නට යදුනා. ධර්ම ශ්‍රවණය කරලා ජීවිතේ හදාගන්න එක හෝ කාරණාවක් එකතු කරගත්තා නම් ඒක තමයි ධර්මදේශකයන් වහන්සේ කෙනෙක් හැටියට මම ලබන ඉතාම ඉහළම සතුටුදායක කාරණේ. ඒ නිසා ඔබට ලබාගත්තා වූ දැනුමත් එක්ක, ලබාගත්තා වූ ධර්මඥානයත් එක්ක ඔබේ ජීවිත සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවත් භාවයට පත්වෙත්වා. ඇතේ යන බස් අසන්නට, නැතේ යන බස් නාසන්නට මේ ධර්මදේශනාව හේතු වේවා, වාසනාව වේවා, පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සියත බණ මඩුව, සියත බණ මඩුව.
1: මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමීන් වහන්සේ.
2: සිත නිවන සියත.

0: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසම සම අනුමු මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි, කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි, දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි, දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 184යි, දේශීය සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 197යි. මෙම මිලක නම් පෙර දරුන් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගුවන්නේ 2026 ජූනි 5 සිට 7 දක්වා තොග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
6: පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
7: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
8: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111732000. NIBM The City University. The place to be.
9: මේ පැයේ හිත කැමති ලගීත. ඔබ වෙතගෙන යන්නේ
10: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
11: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
10: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: Good morning. තම්බලා උදේ 8 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාලමාවත කොළඹ 7.
1: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ
2: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
3: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතික ලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200200. Fitch rating A-LKA Outlook Stable. ලියාපදිංචි මුල් සමගමකි.
5: කැඩපත කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
6: සෙන්ඩි, ආස්ට්‍රෝවිල්, මාෂි, විෂ්මි.
5: මට පාවයාව
6: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සොතු කොච්චියෝ.
5: අන්නා, කලින් කියන්න එපැයි.
7: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
8: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
5: අහන්න, හවස දෙකට සතිය දවස්වල.
9: අවදානමට පෙර සූදානම් වෙමු.
10: මේ දවස්වල මේකෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මුලින් සහ කොඳු ඇටපෙල ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දිලීර මගිනුත් ඇතිවෙන්න පුළුවන්. මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සහකාර ලේකම් මහමාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
11: මේ වනට දකින ප්‍රවණතාවය තමයි ඌව පළාතේ සහ මධ්‍යම පළාතේ ප්‍රදේශ ගණනාවක් ආශ්‍රිතව රෝගීන් ශාල වශයෙන් වාර්තාවීම් පවතිනවා. මහනුවර ජාතික රෝහලේ, ඒ වගේම රෙකිල්ල ගස්කඩ රෝහලේ, දියතලාව, වැලිමඩ ප්‍රදේශ ආශ්‍රිතව, බදුල්ල ප්‍රදේශ ආශ්‍රිතව දිගින් දිගටම මේ රෝග තත්ත්වය වාර්තාවීම් තියෙනවා. මේ වනට රෙකිල්ල ගස්කඩ රෝහලේ රෝගීන් 25කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම දියතලාව රෝහලේ රෝගීන් 30කට ආසන්න ප්‍රමාණයක්, වැලිමඩ රෝහලේ රෝගීන් 20කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. සහ තවමත් මේ රෝගීන් වාර්තාවීම් පවතිනවා.
9: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
12: මේ පැයේ හිත කැමති ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
13: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
14: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
13: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: ගැටෙන්නේ. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: ජපානයේ ඔකිනාවල කියනවනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
3: ඕකේ.
2: රෙස්ට්.
3: රෙස්ටින්.
2: රෙස්ටින් වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
4: මුලතව දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත

0: අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වෙන්නේ.
1: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
3: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් Honor within Honor X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි. සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්.
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
11: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
12: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර්

0: කරඩුවා ඇක්සිය ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
3: කාටත් හොරෙන් ඒ

ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 0.71 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: විවාහය කියන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
1: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සොඳුරුයි සවක ඔපියුලන්ට් රිවර් ෆේස් හෝටෙල් 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 01112 86 59 94. ලොතර ඉතිහාසයේ රුපියල් 62 කෝටි එක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කපුරු කලොතරයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනයටත් වඩා ඉහලින් පොරොන්දු ඉටු කළ කපුරුක වැඩි වැඩියෙන් මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි. ඔබත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be.
2: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නැණි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 01 11 217 කෝල් එකක් ගහන්නකෝ. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.

0: Good morning. දැන් උදේ 9යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: थिएटर टॉप स्टोरी
1: मोटर रथे का गेटे कांतावान दे देने क मारुटा හන්වැල්ල බුල්ගම පනාකොට මාර්ගයේදී මෝටර් රථයක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. මෝටර් රථයේ පිටුපසින් ගොස් මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනාගේ ගැටි ඇති අතර අනතුරෙන් පසු රියදුරු පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. මිය ගොස් ඇත්තේ රණාල සහ ගිරන්දුරු කෝට්ටේ ප්‍රදේශවල පදිංචි සිටි අවුරුදු 42 හා 44 කාන්තාවන් දෙදෙනෙක්. සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු පොලිසිය විසින් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගනු ලැබුවා. මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අනතුරු සිදුවන අවස්ථාවේ ඔහු බීමත්ව සිට ඇති බවයි. බසරේ ගත වූ කාලය තුළ මාරක රිය අනතුරු 1089ක් සිදුව තිබෙනවා. එම අනතුරු වලින් මියගිය සංඛ්‍යාව 1140ක්. දැන් විදෙස් පුවත. අමරිකානු හමුදා ඉරාන ඩ්‍රෝන යානා සහ රේඩාර් පද්ධති ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා. ඉරානයේ ගල්ෆ් කලාපයේ අමරිකානු කඳවුරු වෙත මිසයිල් ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිප්‍රහාර ලෙසයි. හෝමු සමුද්‍ර සන්ධිය දෙසට එල්ල කරන ලද ඉරාන ඩ්‍රෝන යාන 4ක් බිඳ හෙලීමටද අමරිකාව ඊයේ සමත් වුණා.
0: සියතා ටොප් ස්ටෝරි අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: and gentlemen, welcome to Bangkok, Thailand.
1: හයි මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0718 492 492 0711 327 777.
3: යනවා හලෝ යන්න. තමන්ගේ අම්මාවයි තාත්තාවයි පාර්ට්වටල එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්ත ණයකවල ඉන්නෝ.
4: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නේ මන් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200 200 Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
6: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරමනා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: ආදී මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිමරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසරණ අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
11: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook. අවදානමට පෙර සූදානම් වෙමු. මේ දවස්වල වේගයෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගේ අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොළය සහ කොඳු වැට පෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දෙලීර මගිනුත් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂාරි දඹරේරා
12: පවතින වැසි තත්ත්වයක් එක්ක සහ ජනයාගේ ඒකරාශීමුත් එක්ක මේ රෝගී තත්ත්වයේ වැඩිවීමක් වුණොත් මේ සඳහා අවශ්‍ය සියල්ල කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. මෙනින්ජයිටිස් හෙවත් මොළයේ වුණ කියන රෝගය අනිවාර්යයෙන්ම බෝ වෙන රෝග ගණයේ දැනුම් දිය යුතු රෝගයක්. දැනුම් දීම හරි විදියට සිදු වෙනවද කියලා බලන්න දිනපතා රෝගීන් ආවේක්ෂණයක් ජාතික මට්ටමින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මට්ටමින් සිදු වෙනවා.
11: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
10: මේ පැයේ හිත කැමතිම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
13: අමරිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
14: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
13: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අමරිතා.

0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල් ස්පෝර්ට්ස් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 184යි දේශීය සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 197යි මෙම මිලකනන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමන වළංගුවන්නේ 2026 ජූනි 5 සිට 7 දක්වා තොග අවසන් වෙනතුරු පමණයි කොන්දේසි සහිතයි
1: ඔබත් ඒ ලෙවල් අවසන් කළ සිසුෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක් business computing design data science engineering languages psychology hall logistics and anshikin sampurna karanna aduma amatanna 011732 NIBM the city university the place to be
2: finishing wahalak lesa color of flow wajabena sit padagani kal pavati avalakshana novi oyat wahalata washi wenna finishing wahalak nam color of samai
3: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
4: මේ දෙකක් දාගෙන එන්නද?
5: ඇයි කන් දෙක පුරවල කන්නද?
4: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
5: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑනේ अरे वाह
6: सिंधु सियोता
7: गियत से पाई दवाले
8: एकम आर्टिस्ट की सिंधु डबल डबल

0: තුවියද මක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමික්ස්.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස්තරම්.
3: ලස්සන ගැන වැඩියම වද වෙන්න
4: ඕනේ.
3: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
4: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
3: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරන්න තියෙන්නේ.
5: ලා මකලෝ සහ ලා

0: good morning දැන් වෙලාව උදේ 10යි විනාඩි 2යි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

0: theater top story
1: minuan gote ran bahanda kollete sambandha hatarak attadanguwata මිනුවන්කොට ප්‍රදේශයේ පිහිටි රන්පහඬ නිෂ්පාදනය කරන ආයතනයක රන්පහඬ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගම්පහ කොට්ටාස අපරාධ විමර්ශන කාර්යංශයේ මකෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඉන් එක් සැකකරුවෙකු කලකට පෙර මෙම රන්පහඬ නිෂ්පාදනාගාරයේම සේවය කළ අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ. ඔවුන් විසින් ලබා දුන් තොරතුරු මත මෙම සොරකම් සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වුණා. සැකකරුවන් විසින් කොල්ල කන ලද රන්පොම් 12ක පමණ රන්බහඬ දිවයිනේ විවිධ ප්‍රදේශවල උගස් කර තිබේදී සුවා කැරුණා. සුවගත් රන්බහඬවල මුළු වටිනාකම රුපියල් ලක්ෂ 85කට අධික බවයි පොලිසිය සඳහන් කළේ. මිනුවන්කොට ප්‍රදේශයේ පිටි රන්බහඬ නිෂ්පාදනාගාරයක මෙම කොල්ලේ සිටුවේ අප්‍රේල් මාස 13 වනදායි. ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් දස දෙනෙක් මිය ගොස් තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබී සංඛ්‍යා 15ක්. තුවාල ලැබූ බොහෝ පිරිසක් මේ වන විට දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලැබන බවයි අල්ෂිෆා රෝහල නිවේදනය කළේ. ඊශ්‍රායලයේ මෙම ප්‍රහාර එල්ල කරනු ලැබුවේ යලි සටන් විරාමයක් ඇති කිරීම සඳහා හමා සංවිධානයේ ඊජිප්තුවේ රැස්වීම සඳහා සූදානම් වන අතරතුරදී.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා

0: අවදානමට පෙර සූදානම් වෙමු.
1: මේ දවස්වල වේගෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොලේ සහ කොඳු වැටපළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දිලීර මගිනුත් ඇතිවෙන්න පුළුවන්. මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සහකාර ලේකම් මහමාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: ව්‍යාප්ත වෙමින් තියෙන මෙනින්ජයිටිස් රෝග තත්ත්වය වැළඳෙන්නේ වෛරස් ආසාදනයක් නිසා. ඒකට මේක පැහැදිලිව එක පැත්තකින් වළක්වා ගන්න පුළුවන් රෝග තත්ත්වයක්. අනිත් පැත්තෙන් සාමාන්‍යයෙන් අපි නිරන්තරව මේ රෝග තත්ත්වයේ සංකූලතා සහ ජීවිත හානි දකින්න ඉතාම අවම වශයෙන්. මේ වෛරසය සාමාන්‍යයෙන් වැඩිපුරම ව්‍යාප්ත වෙන්නේ කුඩා දරුවෝ අතර, ඒ කියන්නේ පාසල්, පෙර පාසල්, දිවාසුරැකුම් මධ්‍යස්ථාන, උපකාරක පන්ති ආදී අවදානම් කලාප අවදානම් ප්‍රදේශයේදී අපි හඳුනා ගත යුතුයි. මෙහිදී
0: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
0: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් කියන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.

0: කඩපත කඩපත මට කියන්න මේ ලෝකන්න ලස්සනම ගෑනු ළමය කවුද?
1: සැන්ඩි, ආස්ටෝවියෝ, මාර්ෂි, විශ්මි.
0: මට පෝයාව
1: මං මං කියන්නගේ ඒ කාටවත් වැඩින් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
0: අන්න කලින් කියන්න එපැයි.
2: හඳයි රුවයි පදමට ගලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
3: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
0: අහන්න හවස දෙකට සතිය දවස්වල.
4: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
5: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
0: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
7: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
2: සියත පොකට් මනි අනුග්‍රහය
9: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
10: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
9: මේ පැය හිත කැමති නගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
11: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
12: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
11: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: ಶಕ್ತಿಮತ್ ಸಮಾಗಮಕ ಬುದ್ಧಿಮತ್ ಆಯೋಜನೆಯ ದಿನ ಹಾರಸಿಯಕ ಜ್ಯೇಷ್ಠ ಪೂರ್ವಸಿ ಸ್ಥಾವರ ತನ್ಪದು ಸಲಹಾ ಸಿಯಡ ಏಕಳಾಯ ದಶ ಮಹಾತಾಯ ನಾಮಯಕ ಅಸಮ ಸಮ ಪೋಲಿಯಕ್ ಎಲ್ ಬಿ ಸ್ಥಾವರ ತನ್ಪದು ಅಮದನ್ನ ಬಿಂದು ಐಕಾಯ್ಕಾಯ್ ದೇಕಾಯ್ ದೇಸಿಯ ದೇಸಿಯ ಫಿಚ್ ರೇಟಿಂಗ್ ಎ ಮೈನಸ್ ಎಲ್ ಕೆ ಎ ಔಟ್ಲುಕ್ ಸ್ಟೇಬಲ್ ಲಿಯಾಪದಿಂಚಿ ಮೂಲ್ಯ ಸಮಾಗಮಕಿ
1: ಫಿನಿಶಿಂಗ್ ಬಹಳ ಕ್ಲೇಸ್ ಕಲರ್ ಅಪ್ಲೋ ವ್ಯಾಜಬೇನಾ ಸಿಪ್ ಪೆದಗನಿ ಕಲ್ ಪಾವತಿ ಅವಲ ಅಕ್ಷರ ನೋವಿ ಓಯತ್ ಬಹಳದ ವಾಚಿವೆನ್ನ ಫಿನಿಶಿಂಗ್ ಬಹಳ ಕ್ನಾಮ್ ಕಲರ್ ಅಪ್ ತಮೈ
2: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නැණි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100 cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටි එක නම් ගන්නේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.1 2.7000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
3: ඔබත් ඒලවලවසන් ක්ලාසස් වෙද්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology hall, logistics and unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 0.1 2.7200 NIBM ද සිටි යුනිවර්සිටි the place to be

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: සීලිවීරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පෝමට ගෙවනව දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ ඔබගේ ජීවිතයයි දරුවන්ගේ අනාගතයයි ඔබ ඔහුව වැළැක්විය යුතුමයි අවසන් ගමනට අනුබල දෙන්න එපා ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
4: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිසං කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
5: ආහහහ ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අනුමු මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි. කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි. දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි. දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 184යි. දේශීය සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 197යි. මෙම මිලක නම් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගුවන්නේ 2026 ජූනි 5 සිට 7 දක්වා තොග අවසන් වෙනතුරු පමණයි. හොන්දීසි සහිතයි.
8: ලස්සන ගැන වැඩිම වද වෙන්න
9: ඕනේ.
8: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
9: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
8: වෙනස් කරන්න ඕනේ නෑ. මූණම අයින් කරන්න
10: දෙන්න. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
11: සියත සතියන්ත.

0: උදේ 11 විනාඩියකයි දැන්. වේලාව ඔබ වෙත ගෙනාවේ
1: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: थिएटर टॉप स्टोरी
1: ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ජුලි 16 සිට ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළ නැන්වීම වෙනුවෙන් ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ජුලි මාස 16 වන දින එළිදැක්වීමට නියමිත බව ජාතික අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. ඒ සභාපති මංගල විජේසිංහ පැවසුවේ සාම්ප්‍රදායික අපනයන ශේෂ්ත්‍රයේ නොපුටු ගොස් නව්‍ය ශේෂ්ත්‍රයක් මගින් වසර පහක් තුල අපනයනේ වැඩි දියුණු කිරීම එහි අරමුණ වන බවයි.
2: ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අපි පසුගිය මාස 4 ගන්නකොට මෙතෙක් ලංකාවේ වැඩි වෙලා තියෙන වැඩිම අපනයන ආදායම බඩ වාර්තා වෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 5800කට ආසන්න වගේක් ලබාගෙන. එෙහිදී අපේ ඉලක්කය තමයි 2026 වසර 100%කට එහා වර්ධනයක් සහිතව ලංකාවේ වැඩි අපනයන ආදායම් ලබා ගැනීම සඳහා. ඒ වෙනුවෙන් ජාතික අපනයන සංවර්ධන සැලැස්ම අපි මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. එහි එළිදැක්ම මේ ජූනි මාස 17 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා. එළිදැක්වන්න මේ තමයි රටේ ජාතික අපනයන සැලැස්ම. එහිදී ඉලක්ක වෙලා තියෙන්නේ අපේ සාම්ප්‍රදායික අපනයන ඔබට ගිහිල්ලා අපි නව්‍ය ශේෂ්ත්‍රය හඳුනගෙන තියෙනවා ලංකාවේ අපනයන වැඩි දියුණු කරගන්න. ඒ අනුව ඉදිරි අවුරුදු 5 තුන රටේ ඉලක්ක වෙන්නේ ඒ ශේෂ්ත්‍ර ඔස්සේ අපනයන කරට යොමු වෙන්න. ඒ වෙනුවෙන් අපිට වෙළඳ භාණ්ඩ වීදාංගීකරණය කිරීම, ඊට අමතර වෙළඳ පොළ වීදාංගීකරණය කිරීම හා නව ක්ෂණේ අපිට යොමු කරගෙන මේ වර්ධනය ලබාගෙන සා ඉලක්ක වෙලා තියෙන්නේ.
1: දැන් විදෙස් පුතක් රටවල් 39ක සංක්‍රමණිකයන් ඉලක්ක කරගනිමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් ක්‍රියාත්මක කරන ලද සංක්‍රමණික ප්‍රතිපත්ති මාලාව නීති විරෝධී බව පවසමින් ඇමරිකානු අධිකරණයක් එම ප්‍රතිපත්ති අවලංගු කර තිබෙනවා. නියුකේ නිකුත් කළේ රෝඩ් අයිලන්ඩ්යේ ප්‍රධාන එක්සත් ජනපද දිස්ත්‍රික් පිරිසුරු ජෝන් මැක්කොනල් විසින්. ඔහු සඳහන් කළේ ඇමරිකානු පුරවැසි භාවයේ සහ සංක්‍රමණික සේවා ආයතන ක්‍රියාත්මක කළ නීති හේතුවෙන් අප්‍රිකානු, ආසියානු, ලතින් ඇමරිකානු සහ මැද පෙරදිග රටවල් රසක ජනතාව නීතිමය වශයෙන් දැඩි අස්ථාවර භාවයකට පත් ඇති බවයි. පසුගිය නොවැම්බර් මාසයේදී වොෂින්ටන් DC රාජ්‍ය ආරක්ෂක බටින් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියට ඇෆ්ගන් සංක්‍රමණිකයෙකු සම්බන්ධ බවට චෝදනා එල්ලවීම සමග ට්‍රම්ප් පරිපාලනය දැඩි සංක්‍රමණික නීති පනවනු ලැබුවා. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: අවදානමට පෙර සූදානම් වෙමු. මේ දවස්වල වේගයෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොළය සහ කොඳු වැට පෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දෙලීර මගිනුත් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂාරි දඹරේරා.
1: පාසල් ළමුන් අතර මේක ඉතාමත් ඉක්මනින් පැතිරෙන්න පුළුවන්. මොකද දරුවෝ ඒක රාශි වෙනවා, එක එක්කෙනාගේ ආහාර බෙදා ගන්නවා, එක එක්කෙනාගේ ජලය බෙදා ගන්නවා. එතකොට සනීපාරක්ෂක කටයුතු වලදීත් ඒගොල්ලෝ ඒක රාශි වෙනවා. මේ කාලෙදී වෙනත් ක්‍රියාකාරකම්. ඉතින් මේ හැම එකක්ම හින්දා මේ දරුවෝ රෝගයට බෝ වීමේ ප්‍රවණතාවයක් තියෙන්න පුළුවන්. ඒක හින්දා විශේෂයෙන්ම පාසල් සඳහා මේ මාර්ගෝපදේශ අපි නිකුත් කරලා තියෙනවා වසංගත රෝග විද්‍යාංශයයි.
0: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492, 0711327477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
3: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19ට දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
4: කැඩපත කැඩපත මට කියන්න, මේ ලෝකෙන්න ලස්සනම ගෑන ළමයා කවුද?
5: සැන්ඩි, ආස්ටෝර්වියෝ, මාර්ෂි, රිශ්මි.
4: මට පෝයාව
5: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
4: අන්නා කලින් කියන්නේ පැයි
6: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
7: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
4: අහන්න හවස දෙකට සතිය දවස් වල.
8: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
11: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
12: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
13: ආදී මාංශින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිමරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13.19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
14: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
15: මේ පැය හිත කැමති නැගීත
13: ඔබ වෙත ගෙනෙන්නේ.
15: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
13: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
15: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: ඔකිනාවෙන්න මෙන්න වෙලාව.
1: ජපානේ ඔකිනාවල කියනවනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ලෙගල් රෙස්ට් කරනවා.
2: Okay.
1: Rest.
2: Resting.
1: Resting වගේ આવත් තින්නක ඉවරයිනේ.
3: මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක.

0: ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වීම.
1: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
3: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
7: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
9: ඇලුමිනියම් ඕන තරම්.
10: ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
11: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වකිං වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
12: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
13: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක්
2: නැහැ. දැනෙන්න අඳින්න රිසිසේ
3: සලුතිලි සිල්ලාරේ
4: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: ලියාපදිංචි නෝ වැඩිහිටි නිවාසවලට දැනුම් දීම ඩෙංගු වෛරස් කාණ්ඩය වෙනස් වෙයි අපනයන සංවර්ධන මණ්ඩලේ නව සැලැස්මක් ප්‍රාදේශීය ලේකම්වරුන් දැඩි තීරණයක
0: වැඩි විස්තර දහවල් 12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: නැති ජාත්‍යන්තර කොලි කෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා ආසියර් 9.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011-2200 Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
3: ආසියට සත්

0: ගුඩ්ෆ්ටර්නූන් දැන් වෙලාව තවල් 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: දීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීමක්. ඩෙංගු වෛරස් කාණ්ඩය වෙනස් වේ. අපනයන සංවර්ධන මණ්ඩලේ නව සැලැස්මක්. ප්‍රාදේශීය ලේකම්වරුන් දැඩි තීරණයක. ට්‍රම්ප්ගේ සංක්‍රමණ තහනම අවලංගු කරයි.
0: දේශීය සියත. Local news on theater.
1: කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු දීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී තිබෙනවා. ඒම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60-70ක් දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වී හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සෙසු මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගය පැයට කිලෝමීටර 50-60ක් දක්වා වැඩි විය හැකි. මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවිනේ සෙසු ප්‍රදේශවලද සවස් කාලයේදී වැසි ඇති විය හැකි. එල්නිනෝ තත්ත්වයක් ඇති වුහොත් බඩ සතුන්ට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව පරිසරවේදී නායක රන්වැල පවසනවා. ඔහු පැවසුවේ ඉන් ඇතැම් සතුන් වදවීමේ තර්ජනයකට වුවද මුහුණ පෑමට ලක්වීමේ අවධානමක් පවතින බවයි.
2: ඒකම අපි දකිනවා වනසත්තුන්ටත් ඒ තත්ත්වය තදින් බලපාන්න පටන් ගන්නවා. මොකද ඒ ඇතිවෙන දැඩි නියං තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වඳ වී යාමේ තත්ත්වයක් අපි දකිනවා. විශේෂයෙන් කියන්නේ පහුගිය අවුරුදු 100ට උභයජීවී විශේෂ 34ක් පමණ ලෝකෙන් නැෂ්ට වෙලා තියෙනවා. ඒ කියන්නේ වඳ වෙලා ගිහිලා සමුහරගෙන තියෙනවා. එතනින් 25කට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ සතුන් බව හඳුනගෙන තියෙනවා. ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ලෝකේ වඳ වෙලා තියෙන සත්තුන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වාර්තා වෙලා තියෙන මේ කුඩා ලංකාවෙන් ඒක අපි දකිනවා එල්නිනෝ තත්ත්වය හරහා විශාල හානියක් සිද්ධ වීමේ හැකියාව තියෙන බව.
1: ලබන මාසයේ හෝ ලබන අගෝස්තු මාසයේ නියන් තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අතරේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන සඳහන් කළේ එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බවයි. මේ අතර එල්නිනෝ තත්ත්වයක් ඇති වුහොත් ආණ්ඩුව දැඩි අපහසුතාවයට පත්වන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර කියා සිටියේ.
3: දැට නම් මට පේන විදිහට මේ එල්නිනෝ තත්ත්වය આવොත් අන්තාසන තත්ත්වයට පත් වෙනවා මේ රටේ මිනිස්සු. ආණ්ඩුවටත් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. අපිට ඕන නෑ මේ ආණ්ඩුව වට්ටන්න. අපිට ඕන නෑ මේ ආණ්ඩුව මේ ගෙදර යවන්න ඕන නෑ. මොකද මිනිස්සු අවුරුදු 5කට බලය දීලා තියෙනවනේ. අපි ගන්න ඒ කාලේ අරගෙන යන්න. ඒ කාලේ කරගෙන යන්න. හැබැයි ජනතාවට වෙච්ච පොරොන්දුවේ ආකාරයෙන් ඉෂ්ට කරලා ජනතාවාදී වැඩ පිළිලක් කරගෙන යන්න නිකන් කයිවාරු ගැහුවට විතරක් මිනිස්සු සෑහීමකට පත් වෙන්නේ නෑ.
1: ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට සිට මහජන දිනේ පවත්වනු ලබන සතුතා දිනේ පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා. මහජන දිනේ ලෙස වෙන්කර ඇති සතුතා දිනවල විවිධ අමාත්‍යාංශ, රාජායතන සහ දේශපාලන අධිකාරිය විසින් භෞතික හෝ මාර්ගගත ක්‍රමයෝසේ රැස්වීම් පැවැත්වීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතුවලට බාධා සිදුවීම ඊට හේතුවයි. රාජ්‍ය පරිපාලන චක්‍රලේක අංක 27 ඇලිරක් 2023 අනුව මහජන දිනේ ලෙස ප්‍රකාශයට පත් කර ඇති දිනේ තමන් හමුවීමට පැමිණෙන මහජනතාවගේ ගැටලු විසඳීමට කාර්යාලයේ රැඳී සිටීම අනිවාර්ය වනු ඇති. ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමේ සභාපති ආර් සෙන්තිල් පැවසුවේ මහජනතාව අපහසුතාවයට පත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
4: දැනට අපි තීරණය අරන් තියෙනවා මහජන දිනය වන සඳුදා දවස් වලින් පවත්වන රැස්වීම් වලට සහභාගී වෙන්නේ නැහැ කියලා. ඒක ෆිසිකලි වෙන්න පුළුවන්, ඔන්ලයින් වෙන්න පුළුවන්, සහභාගී වෙන්නේ නැහැ කියලා තීරණය අරන් තියෙන. ඇත්තටම මහජනතාවේ සුභසිද්ධිය වෙනු එකට හේතුව තමයි දැන් මේ අවුරුද්දේම පටන් ගත්තෙන් පස්සේ විවිධ දවස් වලින් විවිධ අවස්ථා වලදී සඳුදා දවස් වල සීම පවත්වනවා. ඒකෙන් පස්සේ අපි ඒවට ගියාට පස්සේ මිනිස්සු දෝෂාරෝපණය කරන්නේ ප්‍රාදේශීය ලේකම්වරු කාර්යාලවල ඉන්නේ නැහැ කියලා. ඒකෙන් ඇත්තටම ලොකු පීඩනයට අපි පත් වෙනවා. මහජනතාවට අපහසුතාවට පත් වෙන හින්දා අපි දැන් තීරණය අරන් තියෙනවා
1: දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමේ අරමුණ ඩිජිටල්කරණය හරහා බදු එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ බදු පරිපාලන ක්‍රියාපටිපාටි වඩාත් පහසු කිරීම බව රජය පවසනවා. 2017 අංක 24 දරන දේශ ආදායම් පනත රජය විසින් සංශෝධනය කරු ලැබුවේ 2026 අංක 11 දරන දේශීය ආදායම් සංශෝධන පනත ලෙසයි. ඒ පසුගිය මැයි 19 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර කතානායකවරයා විසින් සහතික කිරීමෙන් පසු මෙවන විට නීතියක් ලෙස ක්‍රියාත්මකයි. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කළේ බදු කිවන්නන්ගේ අනුකූලතාවයේ වැඩි දියුණු කිරීමට සහ නීති දැඩිව බලාත්මක කිරීම පනත සංශෝධනයේ අරමුණ වන බවයි. දේශීය ආදායම් සංශෝධන පනතට අනුව වයස අවුරුදු 18 හෝ ඊට වැඩි සියලු ශ්‍රී ලාංකිකයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු කිවන්නන් හඳුනා ගැනීමේ අංකයක් හෙවත් ටින් අංකයක් ලබා ගැනීම අනිවාර්ය වෙනවා. වාර්ෂික ආදායම කුමක් වුවද එම නීතිය සියලු දෙනාට අතල වන බවයි දේශීය ආදායම් නිලධාරින්ගේ සංගමේ ලේකම් ජේ.ටී. චන්දන සඳහන් කළේ.
5: බදු ආදායමක් නොමැති වුණත් ඒ තින් අංකය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන්න වූ 18ට වැඩි සියලු දෙනා අවශ්‍ය. ඒ සියල්ල සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සල්සුව තියෙනවා. මේ තුළින් බලාපොරොත්තු වෙන්නේ මේ රටේ අතිශයින් ගැටලුවක්කාරී වෙලා තියෙන වංචනික ක්‍රියාවන්, නීති විරෝධී ව්‍යාපාර වැනි දේවල් නවත්තන්න පුළුවන් තත්ත්වයක් එනවා. මොකද සියලු දෙනා තමන්ගේ ආදායම් අනාවරණය කරන්න වෙද්දී ඒ ආදායම ලැබියේ කොහෙන්ද කියන එක කියන්න උනාම මේ බදු සඳහා ලියාපදිංචි දැනත්තන්ට එතකොට වංචා කරන ප්‍රමාණය අඩු වෙයි.
1: දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ සේවා විපට විහාර හා මාර්ගගතව ටින් අංකේ ලබා ගැනීම සඳහා පහසුකම් සලසා තිබෙනවා. මෙම ක්‍රමවේද සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මකයි. මුල් අදියරේදී නීතිමය පියවර ගැනීමට තීරණය කර නොමැතිවද නීති කඩකරන පුද්ගලන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට අපේක්ෂා කරන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුදල් කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් කාරක සභාව උපදෙස් ලබා දී තිබුණේ මුදල් අමාත්‍යාංශයේ වෙතයි. අදාළ වාර්තාව අමාත්‍යාංශයේ විසින් පසුගියදා මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වාගේ නිවසට යොමු කළ අතර මන්ත්‍රීවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඔහු සඳහන් කළේ වාර්තාව තමන්ගේ නිවසට නොව පාර්ලිමේන්තුවට බාර දිය යුතු බවයි. හෙට මුදල් කාරක සභා රැස්වෙන අවස්ථාවේදී වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි එම කාරක සභාව සඳහන් කළේ. මේ අතර ෆ්‍රීලෝයස් සංවිධානයේ කැඳවුම්කරු ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ප්‍රකාශ කළේ භාණ්ඩාගාර සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සඳහා මෙවැනි කාලයක් ගත කිරීම අනුමත කළ නොහැකි බවයි.
6: මේ රටේ ජනතාවගේ මුදල් පාලනය කරන්න සම්පූර්ණ බලය තියෙන පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවෙන් භාණ්ඩාගාරයෙන් වාර්තාවක් කිල්ලුවා මේ වාර්තාව මුදල් කාරක සභාවට දෙන්න ඕනේ කියන එක මේගොල්ලන්ට තේරෙන්නේ නැද්ද? මේගොල්ලන් හැසිරෙන්නේ ඇත්තටම පොඩි ළමයි වගේ, බබ්බු වගේ. එතකොට මෙන්න මේක තමයි ප්‍රශ්නේ. මොකද මෙහෙම මුදල් වලට මොකද්ද උනේ කියලා භාණ්ඩාගාරයට කියන්න බැරි නම් පාර්ලිමේන්තුවට දැනගන්න බැරි නම් මේ රටේ ජනතාව දැනගන්න බැරි නම් තමන්ගේ මුදල් වලට මොකද්ද මේගොල්ලෝ කරන්නේ කියන එක එහෙමනම් මේක ලොකු ප්‍රශ්නයක්. මාසයක් කල් දුන්න මේ වාර්තාව හදන්න වාර්තාව ලබා දීලා නැහැ. මේ විදියට කොච්චර කාලයක් කරන්නද හදන්නේ?
1: ඔස්ට්‍රේලියාවට ගෙවිය යුතු ණය මුදල සම්බන්ධයෙන් පසුගිය වසරේ අගභාගයේදී මෙම මුදල් අස්ථානගත වීම සිදු වී ඇති බව මූලික පරීක්ෂණයේදී අනාවරණය වුණා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මගින් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මූලික පරීක්ෂණවලදී අනාවරණය වූයේ හැකර්වරයෙකු මුදල් අමාත්‍යාංශයේ විද්‍යුත් තැපැල් කිණුමට ඇතුළු වීම හරහා මෙම මූල්‍ය වංචාව සිදු ඇති බවයි. දෙදහස් 2028 වසරේ ගෙවීමට ඇති ණය ගෙවීමට නොහැකි වුවහොත් ගත හැකි පියවර පිළිබඳ කල්තිය අවධානය යොමු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වමින්.
7: 2027 මාර්තු මාසයේ IMF කිවිසුම් ඔක්කොම අවසන් වෙනවා. රටට ලැබෙන්න තියෙන විස්තීර්ණ ණය පහසුකම් extended fund facility එක නතර වෙනවා. 2028 ජනවාරි ඉඳලා ඇමරිකන් ඩොලර් බිලියන 2.5 සිට 3.5 දක්වා විදේශ ණය ගෙවීමේ ක්‍රියාවලියට රටට සම්බන්ධ සිද්ධ වෙනවා. සම්බන්ධවන්න සිද්ධ වෙනවා. මේ තත්ත්වය තුළ කුමන යම් හෝ මොහොතක ණය ගෙවීම ක්‍රියාත්මක කරන්නට බැරි වුණොත් අපේ රට බරපතල ඛේදවාචකයන් රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එසේ නම් අපි කළ යුත්තේ එවන් ඛේදනීය අවස්ථාවක් නිර්මාණය වන්නට පෙර ඒ තත්ත්වයන් නිර්මාණය වීම වළක්වා ගන්නට අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග, උපක්‍රම, ක්‍රමවේද රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති සහ දේශීය ප්‍රතිපත්ති නිර්මාණය කිරීම.
1: අමාත්‍ය සුසිර රණසිංහ සඳහන් කළේ රීබිල්ඩින් අරමුදලේ මුදල් වේදම් කිරීම මෙතෙක් අවශ්‍ය වී නොමැති බවයි.
8: දිත්ව විනාශය නිසා සිදු වුණු අපි දන්නවා අපි යටතල පහසුකම් බිඳ වැටුණා, ඇලවේලි කැඩුනා, නිවාස කැඩුනා. ඒවා ගොඩනැගීම සඳහා මේ අවුරුද්දේ රුපියල් බිලියන 500ක් අපි වෙන් කළා තියෙනවා. ඒ මුදල් පාවිච්චි කරලා දැනට බිඳ වැටුණු සියලු දේවල් වල ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළා තියෙනවා. විශාල මුදලක් ගෙවලා වන්දි ප්‍රමාණයක් ගෙවලා ජන ජීවිතය ස්ථාවර කළා තියෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන එක විපක්ෂයට අවාසි. ඒ නිසා උන් හොයන්නේ රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලේ විගණනය කරන්න පුළුවන්. රීබිල්ඩින් ශ්‍රී ලංකා මුදලේ සල්ලි කොහෙද ගියේ? අරමුදලක් තියෙනවද වගේ තමයි කියලා තියෙනවා. මහා භාණ්ඩාගාරයෙන් කියනවා මේ මුදල් මහා භාණ්ඩාගාරයේ ගිණුමක තියෙන කියලා. හාමත් ජනතාව ඇවිල්ලා තමන්ගේ පෞද්ගලික මුදල් ප්‍රදාන කරන රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට. ඒ කියන්නේ ජනතාවට මේ සම්බන්ධයෙන් විශ්වාසයක් තියෙනවා.
1: ආණ්ඩුව බලයට පත් වී මාස 20ක් ගත වුද ජනතාවට ලබා දුන් කිසිදු පොරොන්දුවක් ඉටු කර නොමැති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ් යාපාබේ වර්තන පැවසුවේ.
9: බලාපොරොත්තු රාශියක් දීලා බලයට පත් වුණු ආණ්ඩුව අද මාස 20ක් ගත වෙලා තියෙනවා. මේ මාස 20 තුල මේ රටේ මිනිසුන්ගේ සම්පූර්ණ බලාපොරොත්තු කඩවෙලා අද හැම ශ්‍රේෂ්ඨයක්ම අසරණ තත්යකට පත් වෙලා තියෙනවා. මේ ජනාධිපතිතුමා කුෂිකර්ම ඇමතිතුමා හැටියට, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවේ කුෂිකර්ම ඇමති හැටියට වැව් 1000ක් පටන් ගන්න. මේ වැව් 1000 මේ රටේ මිනිසුන්ට ආපෝ හැරිලා බලන්නේ කියලා මං මහ ජනතාවගෙන් ඉල්ලනවා. වැව් කීයක් ඒ කාලේ කුෂිකර්ම ඇමතිවරයා හැටියට නිම කරලා තිබුණාද කියලා. මම දන්නා නම් එක වැවක්වත් හදලා තිබුණේ නැහැ.
1: ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළ නැන්වීම වෙනුවෙන් ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ජූලි මාස 16 වන දින එළිදැක්වීමට නියමිත බව ජාතික අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. ඒ සභාපති මංගල විජේසිංහ පැවසුවේ සාම්ප්‍රදායික අපනයන ශේෂ්ත්‍රයෙන් ඔප්පට ගොස් නව්‍ය ශේෂ්ත්‍රයක් මගින් වසර 5ක් තුල අපනයනේ වැඩි දියුණු කිරීම එහි අරමුණ වනු ඇති බවයි.
10: ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අපි පසුගිය මාස 4 ගන්නකොට මෙතෙක් ලංකාවේ වැඩි වෙලා තියෙන වැඩිම අපනයන ආදායම බඩ වාර්තා වෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 5800කට ආසන්න වගේක් ලබාගෙන. එෙහිදී අපේ ඉලක්කය තමයි 2026 වසර 100%කට එහා වර්ධනයක් සහිතව ලංකාවේ වැඩි අපනයන ආදායමක් ලබා ගැනීම සඳහා. ඒ වෙනුවෙන් ජාතික අපනයන සංවර්ධන සැලැස්ම අපි මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. එහි එළි දැක්ම මේ ජූනි මාසයේ 17 අපි බලාපොරොත්තු වෙනවා. එළිදක්වන්න මේ තම රටේ ජාතික අපනයන සැලැස්ම. එහිදී ඉලක්ක වෙලා තියෙන අපේ සාම්ප්‍රදායික අපනයන ඔබට ගිහිල්ලා අපි නව්‍ය ශේෂය හඳුනගෙන තියෙනවා. ලංකාවේ අපනයන වැඩි දියුණු කරගන්න ඒ අනුව ඉදිරි අවුරුදු 5 තුන රටේ ඉලක්ක වෙන්නේ ඒ ශේෂය ඔස්සේ අපනයන කරට යොමු වෙන්න. ඒ වෙනුවෙන් අපිට වෙළඳ පහන්ඩ වීදාංගීකරණය කිරීම, ඊට අමතර වෙළඳ පොළ වීදාංගීකරණය කිරීම හා නව තාක්ෂණය අපි අපනයනට යොමු කරගෙන මේ වර්ධනය ලබාගෙන තමයි ඉලක්ක වෙලා තියෙන්නේ.
1: ජාතික අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ පැවසුවේ මෙරට අපනයනේ වැඩි දියුණු කිරීම සඳහා දීපාර්ශ්වික ගිවිසුම්වලටද ඉදිරියේදී ලිඹීමට නියමිත බවයි.
10: මේ වෙනකොට තව දීපාර්ශ්වික ගිවිසුම් වලට ඊට අමතරව රටවල් සමග තව ගිවිසුම් වලට යාම සඳහා අපි දැන් පෙළඹී සිටිනවා. ඒ අනුව ලංකාවේ ආර්ථික වර්ධනය කොට හොඳ මට්ටමක තියෙන එකත් එක්ක අපනයන වර්ධනය අපි ඉලක්කය තමයි 100%කට එහා වර්ධනයක් ලබා ගැනීම සඳහා. මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය අපිට මාර්තු මාසයේ මුල් සති දෙක තුළ බලපෑමක් ඇති වුණා. ඒ අනුව තමයි අපේ මොකද අපි සමස්තයේ අපනයන වලින් 35% ප්‍රමාණයක් යන්නේ මැදපෙරදිග කලාප වලට. මේ මාසයේ සිට බලාපොරොත්තු වෙන බලපෑම යම්කිසි අඩුවක් වෙලා ඒ අනිකුත් රටවල් ලොලින් අපනයන ආදායම වැඩි දියුණු කර ගැනීම සඳහා මේ වෙනකොට දැකලා තියෙනවා. විශේෂයෙන්ම පසුගිය මාස 4 ඒ අපනයන වල ඇතිල ප්‍රගතිය, පොල්ලාශිත නිෂ්පාදන, ඒ වගේම විදුලි උපාංග, මැණිකා සරණාබන ශේෂය, ඒ වගේම ආහාර පාන වර්ග, ලංකාවේ ICT ශේෂය, ලොජිස්ටික් ශේෂය වල කැපීපෙන වර්ධනයක් මුල් මාස 4 අපිට දැක ගන්න ලැබුණා.
1: ලියාපදිංචිකෙන් තොරව පවත්වාගෙන යන වැඩිහිටි නිවාස, වැඩිහිටි ලේකම් කාර්යාල හෝ අදාළ පළාත් සභාවල ලියාපදිංචි කළ යුතු බව රජයේ පවසනවා. සමාජ ආරක්ෂණ අමාත්‍ය උපාලි පණිලගේ සඳහන් කළේ ආපද සහිත තැනැත්තන් රැකබලා ගන්න ආයතනද සමාජ සේවා ආයතනයේ ලියාපදිංචිය ලබා ගත යුතු බවයි. ලියාපදිංචිකෙන් තොරව පවත්වාගෙන යන එවැනි ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා මෙවන විට රෙගුලාසි සකස් කරමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
11: නීතියානුකූල තත්ත්වයකින් තොරව කිසිදු වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමේ හැකියාවක් නැහැ ලංකාව තුළ. ඒ නිසා අපි විශේෂයෙන්ම යෙමිනි ආයතන පවත්වාගෙන යන අයගෙන් නැවතවතාවක් ඉල්ලීමක් කරනවා. වහාම ජාතික වැඩිහිටි මාලේකම් කාර්යාලය ලියාපදිංචි වෙන්න. ඒ වගේම ඔබ පිහිටා තිබෙන ආයතන පිහිටා තිබෙන පළාත් සභාවේ හෝ ලියාපදිංචි වෙන්න. ඒ වගේම ඔය භාරකරුවෝ, ඒ වගේම අනිකුත් සාමාන්‍ය මා ජනතාවකින් ඉල්ලීමක් කරනවා. තමන්ගේ ආබාධ සහිත පුද්ගලයන් පුච්චලයෙන් වෙන්න පුළුවන්, වැඩිහිටි පුච්චලයෙන් වෙන්න පුළුවන්, මෙහෙම නීතියානුකූල නොවන ආයතනවලට යොමු කිරීමෙන් වළකින්න කියලා.
1: මේ අතර හොරණ බටකොට වැඩිහිටි නිවාසයේ කිඳින් මියගිය 6 දෙනෙකුගේ සිරුරු ඉදිරි පරීක්ෂණ අවසන් වන තෙක් නාගොඩ ගලස මාතෘ සහ ළමාරෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තැබීමට රජයේ තීරණය කරනු ලැබුවා. එම සිරුරුවලට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීම ප්‍රමාද වී ඇත්තේ ඥාතීන් විසින් හඳුනා නොගැනීම හේතුවෙන්. මියගිය 7 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කර අවසන්. ඒ හොරණ දිස්ත්‍රික් මහරෝහලේදී හොරණ බටකොට වැඩිහිටි නිවාසයේ පසුකෙත ඇති උගින්නෙන් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගියා. ගින්නට හේතු අනාවරණය කර ගැනීමට තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 36,168ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඒ වැඩබණ්ඩ අධ්‍යක්ෂ කපිල කණ්ණංගර පැවසුවේ 50.5% බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි.
12: මේ සම්බන්ධ විශේෂ රසපහන් කියා තම ඒ වැඩිවීම පෙන්නුම් කරනවා. මේ නිසා මේ ඉදිරියට එන දවස් වෙන 8, 9, 10 කියන දවස් තුන තුළ 24,000ක සංස්කෘතික ධාරිකාදාල කොට්ටාස ප්‍රදේශක විශේෂ රසපහන් යනවා. අර විශේෂ කියන්නේ මේ සෞඛ්‍ය බලධාරීන් අතරව සෞඛ්‍ය වෛද්‍ය ධාරීන් සහ මහජන සබ් පරීක්ෂකවරුන් සහ අනිත් ඩෙංගු සහායක ඒ අය සමගම හමුදා කාණ්ඩ පොලිසිය පරිසර පොලිසිය වැනි ඒ අයත් එක්ක තමයි පරීක්ෂක බලන්න එන්නේ.
1: මීට පෙර පැවති ඩෙංගු 3 වෛරස් කාණ්ඩය ඩෙංගු 2 වෛරස් කාණ්ඩය බවට පත් ඇති බවයි වැඩබණ්ඩ අධ්‍යක්ෂ කපිල කණ්ණංගර පැවසුවේ.
12: වෛරස් වර්ගය පොඩි වෙනසක් මේ පෙන්නුම් කරනවා. මෙතෙක් කාලයක් වැඩිපුරම තිබුණේ ඒ ඩෙංගු වෛරස් 3 කියන වෛරස් වර්ගය. නමුත් මේ වන විට එක ඩෙංගු වෛරස් 2 බවට පත් වෙච්ච එක. ඒක නිසා ජනතාවගේ තියෙන ඊට දින ප්‍රතිශක්තිය යම් කිසි අඩුවක් තියෙනවා. මොකද ඒකට පුරු වෙලා නැති නිසා මේ නිසා රෝගී තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. සා ඒක ඩෙංගු රෝගයේ ඩෙංගු රක්තපාත වුණ බවට පත් වෙන තේම ඉතින් භයානක ප්‍රතිඵල දෙන්නත් පුළුවන්.
1: මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ මෙනින්ජයිටිස් රෝග තත්ත්වය මේ වන විට තරමක් පාලනය වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. එම ඒකකයේ සඳහන් කළේ ප්‍රදේශ කිහිපයකින් පසුගිය සමයේ රෝගීන් 200ක් පමණ වාර්තා වූ බවයි. රටවල් 39 සංක්‍රමණිකයන් ඉලක්ක කරගනිමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් ක්‍රියාත්මක කරන ලද සංක්‍රමණික ප්‍රතිපත්ති මාලාව නීති විරෝධී බව පවසමින් ඇමරිකානු අධිකරණයක් එම ප්‍රතිපත්ති අවලංගු කර තිබෙනවා. නියෝගයේ නිකුත් කළ රෝඩ් අයිලන්ඩ් ප්‍රධාන එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ජෝන් මැක්කොනල් විසින් ඔහු සඳහන් කළේ ඇමරිකානු පුරවැසිභාවය සහ සංක්‍රමණික සේවා ආයතනය ක්‍රියාත්මක කළ නීති හේතුවෙන් අප්‍රිකානු, ආසියානු, ලතින් ඇමරිකානු සහ මැද පෙරදිග රටවල් රසක ජනතාව නීතිමය වශයෙන් දැඩි අස්ථාවරත්වයට පත් ඇති බවයි. පසුගිය නොවැම්බර් මාසයේදී වොෂින්ටන් DC රාජ්‍ය ආරක්ෂක භටයන් 2 වෙඩි තැබීමේ සිද්ධියට ඇෆ්ගනිස්තාන සංක්‍රමණිකයෙකු සම්බන්ධ බවට චෝදනා එල්ලවීමත් සමග ට්‍රම්ප් පරිපාලනයේ දැඩි සංක්‍රමණික නීති පනවනු ලැබුවා.
0: Rita Sieta Sieta Sports Highlights
1: පන්දු අර විශ්ව ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගෙන් කඩුලු 9 විශිෂ්ට ජයක් ලැබුවා. පළමුවෙන් පන්දුර පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දු අර විශ්ව අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 168ක්. පන්දු යැවීමේදී චේතනා විමුක්ති කඩුලු 4ක් බිඳ හෙළුවා. පිළිතුරිනීම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහ ඉලක්කය පසු කර ගියේ පන්දු අර 18යි පන්දු 4කදී 1 අඩුලක් පමණක් දැවී තිබියදී. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක චමරි අතපත්තු පන්දු 58කදී ලකුණු 94ක් රැස් කළා. ඇගේ ලකුණු 94ට 6.5ක් සහ 4.9ක් ද ඇතුළත්. නොදවී පන්දුවට පහර දුන් විශ්මි ගුණරත්න ලකුණු 63යි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය ලබන 12 එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි. යලි සිරස්තල දීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීමක්. සුළඟේ වේගයත් ඉහළට. ප්‍රාදේශීය ලේකම්වරුන් තීරණයක් අනී. අපනයන ශේෂ්ත්‍රයට නව සැලැස්මක්. ට්‍රම්ප්ගේ සංක්‍රමණ තහනම අවලංගු කරයි. පාකිස්තානයේ පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
0: පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: Allu Arjun-ekka Deepika Padukone main characters karana next level movie ekata mai Raka.
2: Film ekke trailer ka release vela tiyena. Eka balapu godak aya kiyanne Allu Arjun-ge kalin hit wunu Pushpa movie ekata wada me Raka movie ekak wenama level ekaka tiyai kiyala.
1: මේ ෆිල්ම් එකේ අල්ලුගේ තියෙන අමුතුම ඩාර්ක් මිස්ටීරියස් ලුක් එක ගැනත් මේ වෙද්දි ගොඩක් දෙනෙක් කතා කරනවා.
2: ස්පෙෂල්ම දේ තමයි මේ මූවි එක ඩිරෙක්ට් කරන්නේ ජවාන්, බිගිල් වගේ ඉන්කම් එක අතින් උඩින්ම තියෙන ෆිල්ම්ස් ඩිරෙක්ට් කරපු ඇට්ලි.
1: මේක අවුරුදු 18ක් තිස්සේ ඩෙවලොප් කරපු ඩ්‍රීම් ප්‍රොජෙක්ට් එකක් නිසා රාකා කියන්නේ ඉන්දියාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම හිට් එකක් වෙයි.
0: Talk of the Town.
3: සියත සතියන්ත

0: අවදානමට පෙර සූදානම් වෙමු.
1: මේ දවස්වල මේකෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොලේ සහ කොඳු වැටපළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දිලීර මගිනුත් ඇතිවෙන්න පුළුවන්. මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සහකාර ලේකම් මහාමාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: ප්‍රධාන වශයෙන් මේ රෝගය බෝ වෙන්නේ අපිරිසිදු ජලය හෝ ආහාර හරහා. ශ්වසන පද්ධතියේ මිදිති හරහා බෝ වෙන්න පුළුවන් සහ නැත්නම් ස්පර්ශයෙන්ුත් මේ රෝගය බෝ වීමේ හැකියාවක් තියෙනවා. ප්‍රධාන රෝග ලක්ෂණ විදිහට අපි හඳුනා ගන්නවා තදබල උණ, හිසරදය, වමනය, ආලෝකයේ නැත්නම් ඉරේලිය දකින්නකොට තියෙන අපහසුතාවය හෝ හිසරිදීමේ තත්ත්වය. ඒ වගේම කෑම අරුචිය, ඇඟපත වේදනාව, සුළු පිරිසක යම් සංකූලතාවක් ඇති වුණොත් එහිදී පිට් එකක් නැත්තම් වලිප්පුව, ඒ වගේම යම් කල්පනා වඩු වීම, සිහිමද තත්ත්වයක් වගේ අවස්ථාන් අපිට දකින්න පුළුවන්. නමුත් මේ රෝග ලක්ෂණ ඔබට ඔබේ දරුවාට තියෙනවා නම් පළවෙනි කාරණේ වහාම ළඟම තියෙන රෝහලට යන්න, නැත්තම් ලහාම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න, වෛද්‍ය උපදෙස් ලබා ගන්න, අවශ්‍ය පරීක්ෂණ අවශ්‍ය නම් සිදු කරගන්න, ඒ වෛද්‍ය උපදෙස් සහය ප්‍රතිකාර අනුව අවශ්‍ය කටයුතු කරන්න කියන පණිවිඩය තමයි අපි ලබා දෙන්න ඕනේ.
0: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
3: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා.
4: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න.
5: ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIPM, The City University, The Place to Be.
6: වෙලාවකට හිතෙන්නේ නැද්ද? ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා. හරියට Hero Deluxe 100 motorcycle එකක්. බොරු තරන්නේ නැහෙනි. කලින්ම direct. ගහපු ගමන් start. Self start නේ. දහා අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ.

ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: සීලිවී රන්න ඇදෙන ස්තරම් තැනක් රන් පෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 184යි දේශීය සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 197යි මෙම මිලක නම් පෙර දරුන් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමන වළංගුවන්නේ 2026 ජූනි 5 සිට 7 දක්වා තොග අවසන් වෙනතුරු පමණයි කොන්දේසි සහිතයි
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
5: ලස්සන ගැන වැඩියම වද වෙන්න
6: ඕනේ නෑ
5: දැන් මේ සැන්ඩි ඉන්නේ
6: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ
5: වෙනස් කරන්න ඕනේ මූණම අයින් කරන්න
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට

0: දවල් එකයි විනාඩි එකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी
1: රජයේ තීරණයට නීතිඥවරුන්ගේ විරෝධය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් අභියාචනා අධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැන්වීමට ගන්නා උත්සාහයට විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් අභියාචනා අධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි. දැනට අභ්‍යාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම යන වයස අවුරුදු 63ක් වන අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම යන වයස අවුරුදු 65ක්. ඒ තවදුරටත් දීර්ඝ කිරීමට දැනට මහාධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණවල සේවය කරන විනිසුරුවරුන්ට බලවත් අසාධාරණයක් බවයි ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමය සඳහන් කළේ. මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභ්‍යාචනාධිකරණයේ විනිසුරුවරු 8 දෙනෙකුගේ පුරප්පාඩු පවතින බවද එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම ජනාධිපතිවරයා විසින් පැහැර ඇති බවද නීතිඥ සංගමය ප්‍රකාශ කළා. දැන් විදෙස් පුවතක්. බොරතෙල් සහ පිරිපහදු කළ නිෂ්පාදන ආනයනයෙන් රුසියාව වාර්තාගත ආදායමක් උපයා තිබෙනවා. රුසියාවෙන් දිනකට අපනයන වන බොරතෙල් බැරල් සංඛ්‍යාව 270,000ක්. රුසියාවේ භාණ්ඩ අපනයනයේ දිහිලු ගොස් තිබෙනවා. රුසියා පැවසිය ඇමරිකා ඉරාන ගැටුම හේතුවෙන් රටවල් රසක් රුසියාවෙන් ඉන්ධන බිල දී ගැනීමට පෙළඹී ඇති බවයි.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: මෙලව දානමට පෙර සූදානම් වෙමු. මේ දවස්වල වේගයෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොළය සහ කොඳු වැට පෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දෙලීර මගිනුත් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂාරි දඹරේරා.
1: මෙනින්ජයිටිස් නොහොත් මොළේ වුණ රෝගී තත්ත්වය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වසරක් පාසා බෝ වෙන රෝගයක් හැටියට වාර්තා වෙන තත්ත්වයක්. වෛරස්, බැක්ටීරියා, සමහර දිලීර වර්ගවලිනුත් පුද්ගලයන් අතර පැතිරෙන්න පුළුවන්. මේ කාලයේදී රෝගීන් ප්‍රමාණය රසායනාගාර වාර්තාවලින් තහවුරු කරලා තියෙන විදිහට වෛරස් එකකින් බෝ වෙන මොළේ වුණ තත්ත්වයක්.
0: අවධානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
2: අතේමිතේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස්.
3: කැඩපත කැඩපත මට කියන්න, මේ ලෝකෙ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
4: සෙන්ඩි, ආස්ටෝවිල්, මාර්ෂි, විෂ්මි.
3: මට පාවයාව.
4: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
3: අන්නා කලින් කියන්නේ පැයි.
5: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
6: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
3: අහන්න හවස දෙකට සතිය දවස් වල. සියත.

0: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා

0: ජපානේ ඔකිනාවල කියනවනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
1: Okay.
0: Rest.
1: Resting.
0: Resting වගේ આવත් තියෙනක ඉවරයිනේ.
2: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. CFM Breakfast Drive. අනුග්‍රහය.
3: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
4: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.

0: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා
5: සින්දු සියත.
4: ගියක් සැපයි දවලේ.
6: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
5: අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ මුචාත්තාරේ
5: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.

0: ඇති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011732000 NIBM The City University The Place to Be.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 011 22 200. Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
3: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
4: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
3: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
5: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
6: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp මැසේජ් එකක්.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 එකට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
8: සියත පොකට් මනි.
9: වීකෙන්ඩ් සියත.
10: සියත දෙවයින පුරා.

0: මෙලාව හවස දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසු Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය. මිල රුපියල් 2700යි.

0: यह था टॉप स्टोरी।
1: මාධ්‍යව සමග 28 දිනකව අතරංගුවට මාධ්‍යව සමග 28 දිනකව අම්බලන්ගොඩ ප්‍රදේශයේදී අතරංගුවට ගෙන තිබෙනවා. ඒ එම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ Facebook සාදයක් වැටලීමේදී අම්බලන්ගොඩ පොලිසිය සහ අම්බලන්ගොඩ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් කණ්ඩායමක් එක්ව වැටලීම සිදු කර තිබුණා. අතරංගුවටගත් පිරිස අතරට අවුරුදු 18ත් 44ත් අතර වයස්වල පසුවන සැකකරුවන් 25 දෙනෙකු සහ සැකකාරියන් 3 දෙනෙකු ඇතුළත් ඔන් සතුව තිබී කොකේන්, අයිස්, ගංජා සහ නීති විරෝධී සිගරට් පොලිස් භාරයටගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය පැවසුවේ. දැන් විදෙස් පුවතක්. ඇමරිකාවේ බටහිර ඔහියෝ ප්‍රාන්තයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔහියෝ ප්‍රාන්ත පොලිසිය සඳහන් කළේ ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි. වෙඩිතැබීම සිදුව ඇත්තේ ඇමරිකාවේ බටහිර ඔහියෝ ප්‍රාන්තයේ පැවති උත්සවයක් අතරතුරදී. ඔහිය ප්‍රාන්ත නියෝජ්‍ය පොලිස් ප්‍රධානියා පැවසුවේ ආයුධ සන්නද්ධව පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදු කර පලා ගොස් ඇති බවයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා සියත සතියන්තය.

0: අවදානමට පෙර සූදානම් වෙමු.
1: මේදවස්වල මේකින් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොලේ සහ කොඳු වැටපෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දිලීර මගිනුත් ඇතිවෙන්න පුළුවන්. මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සහකාර ලේකම් මහාමාත්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මේ වනට දකින ප්‍රවණතාවය තමයි ඌව පළාතේ සහ මධ්‍යම පළාතේ ප්‍රදේශ ගණනාවක් ආශ්‍රිතව රෝගීන් ශාල වශයෙන් වාර්තා වීම පවතිනවා. මහනුවර ජාතික රෝහලේ, ඒ වගේම රෙකිල්ල ගස්කඩ රෝහලේ, දියතලාව, වැලිමඩ ප්‍රදේශ ආශ්‍රිතව, බදුල්ල ප්‍රදේශ ආශ්‍රිතව දිගින් දිගටම මේ රෝග තත්ත්වය වාර්තා වෙමින් තියෙනවා. මේ වනට රෙකිල්ල ගස්කඩ රෝහලේ රෝගීන් 25කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම දියතලාව රෝහලේ රෝගීන් 30කට ආසන්න ප්‍රමාණයක්, වැලිමඩ රෝහලේ රෝගීන් 20කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා සහ තවමත් මේ රෝගීන් වාර්තා වීම පවතිනවා.
0: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
3: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් මේ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77 77.
0: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
6: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
7: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79% ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0.1122200. A-minus LKA Outlook Stable ලියාපදිංචි මුල්ල සමාගමකි.
9: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
10: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
12: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
14: සියත පොකට් මනි අනුග්‍රහය.
15: ආදි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
16: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ගෙන එන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: අපිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
2: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටී ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන් නැහෙනි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහා අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටියට නම් ඇනෙනු. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-217,000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
4: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
5: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: ත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි. කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි. දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි. දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 184යි. දේශීය සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 197යි. මෙම මිලක නම් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගුවන්නේ 2026 ජූනි 5 සිට 7 දක්වා තොග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි වැඩි වෙලා.
4: අංක 3යි ලග්න 1යි. පහද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයිම
7: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසෙ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Hall, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIPM, The City University, The Place to Be.
10: ලස්සන ගැන වැඩියම වද වෙන්න?
11: ඕනේ.
10: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
11: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
10: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරන්න දෙන්න.
12: ලා මකලෝ සහ ලා

0: හවස 3 විනාඩියකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ඉන්දියා ටොප් ස්ටෝරි.
1: දශක දෙකකට පසු දකුණු කොරියානු අගමැති ධුරයට කාන්තාවක් නම් කෙරේ. දකුණු කොරියාවේ අග්‍රමාතිවරය ලෙස හැන්සොන් සුක් නම් කර තිබෙනවා. ඇව අග්‍රමාති ධුරය සඳහා යෝජනා කර ඇති එරට ජනාධිපති ලී චේ මියොන් විසින්. හැන්සොන් සුක් හට පාර්ලිමේන්තු අනුමැතිය හිමි වුවහොත් වසර 20කට පසු දකුණු කොරියාවේ අග්‍රමාති ධුරයට පත්වන පළමු කාන්තාව බවට ඇය පත්වනු ඇති. 58 හැන්සොන් සුක් මේ වන විට කටයුතු කරනුයේ දකුණු කොරියාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ආරම්භක ව්‍යාපාර අමාත්‍යවරිය ලෙසයි. ඇමීට පෙර දකුණු කොරියාවේ ප්‍රමුඛ අන්තර්ජාල සමාගමක ප්‍රධාන විධායක නිලධාරීන් ලෙසද කටයුතු කර තිබුණා. තොරතුරු තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ ඇසතු අත්දැකීම් හේතුවෙන් රටේ ප්‍රතිම බුද්ධි පරිවර්තනයේ ඉදිරියට ගෙන යාම සඳහා සුදුසුම පුද්ගලයා ලෙස ඇය තෝරාගෙන ඇති බවයි එරට ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි කාං හුන් සෙක් ප්‍රකාශ කළේ. ඔහු පැවසුවේ අපනයන මත පදනම් වූ දකුණු කොරියාවේ ආර්ථික ප්‍රගතිය සියලු ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ආකාරය සමතුලිත ලෙස වර්ධනය කිරීමට හැන්සොන් සුක්ට හැකිවනු ඇති බවයි. මීට පෙර දකුණු කොරියාවේ පළමු අග්‍රමාතිවරය ලෙස කටයුතු කළේ හන් මියොන් සුක්. ඇය 2006 වසරේ සිට 2007 වසර දක්වා එරට අග්‍රමාති ධුරයේ කටයුතු කළා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: අවදානමට පෙර සූදානම් වෙමු. මේ දවස්වල වේගයෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොළය සහ කොඳුවැට පෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දෙලීර මගිනුත් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂාරි දඹරේරා
1: පවතින වැසි තත්ත්වයත් එක්ක සහ ජනයාගේ ඒකරාශී මුත් එක්ක මේ රෝගී තත්ත්වයේ වැඩිවීමක් වුණොත් මේ සඳහා අවශ්‍ය සියල්ල කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. මෙනින්ජයිටිස් හෙවත් මොළයේ වුණ කියන රෝගය අනිවාර්යයෙන්ම බෝ වෙන රෝග ගණයේ දැනුම් දිය යුතු රෝගයක්. දැනුම් දීම පරිවිදියට සිදු වෙනවද කියලා බලන්න දිනපතා රෝගීන් ආවේක්ෂණය ජාතික මට්ටමින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මට්ටමින් සිදු වෙනවා.
0: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
4: අතේ මිටේ තියන ගාලට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.
5: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9.1 වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: ආදි මාන්සින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13.19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
10: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
11: Weekend Seata.
12: Seata divaina pura.
13: Me pay hita kemathi nagita. Oba weta genenne.
14: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
15: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
16: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අමරිතා.

0: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
1: Okay.
0: Rest.
1: Resting.
0: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
2: මුලටම තන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. CFM Breakfast Drive. අනුග්‍රහය.
3: පොළොවේ රන්ස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
4: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විදිහ.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences
12: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්

0: පෙරදුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
3: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කේ.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බයි

0: ඇත්තත් වේදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය.
1: ඒවා අපිට වැඩක් නැහැ. මගේ ණය ගෙවි නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්න. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේත් වැඩේ.
2: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය. දරුවන් ගැන අගතිය පවුලින් නම්බුව ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක්
3: නැහැ. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. අවතන්න 0112200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
5: ලස්සන ගැන වැඩියම වද වෙන්න
6: ඕනේ.
5: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
6: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
5: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරද්ද සිද්ධියට.
7: ලා මකලෝ

0: හවස 4යි විනාඩි 5යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था टॉप स्टोरी
1: ප්‍රදේශ කිහිපයකට තද සුළං පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේ මධ්‍යම සබරගමුව උතුරු උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දිවෙන් හරහා පවතින සක්‍රීය නිරත දිග මෝසම් තත්ත්වය මීට හේතුව බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව මධ්‍යම සබරගමුව උතුරු උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට හමන පැටි කිලෝමීටර් 40ත් 50ත් අතර පමණ තද සුළං ඇති විය හැකි. දිවෙන සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැටි කිලෝමීටර් 30ත් 40ත් අතර පමණ තරමක තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්. දැන් තවත් දේශීය පුවතක්. අතරමග නතර වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහා පරිමාණ ව්‍යාපෘති 25ක ඉදිකිරීම් යළි ආරම්භ කර තිබෙනවා. ඉදිකිරීම් සම්පූර්ණ කිරීම සඳහා වැය වන මුදල රුපියල් මිලියන 76,000ක්. ළමා සහ මාතෘ සෞඛ්‍ය නංවාලීම, පිළිකා ප්‍රතිකාර සේවා පුළුල් කිරීම, හෘද සහ තැලසීමයා රෝගී ප්‍රතිකාර සේවා සහ හදිසි අනතුරු සත්කාර සේවා ශක්තිමත් කිරීම ඇතුළු ව්‍යාපෘති 25ක් ඒ අතරට අයත්. එම ව්‍යාපෘතිවලට අමතරව රෝහල්වල යටිතල පහසුකම් නවීකරණය සහ පුනරුත්ථාපනය සඳහාද රුපියල් මිලියන 8,800ක් වෙන් කර තිබෙනවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: අවදානමට පෙර සූදානම් වෙමු.
1: මේදවස්සල වේකින් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මුලින් සහ කොඳු වැටපෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දිලීර මගිනුත් ඇතිවෙන්න පුළුවන්. මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සහකාර ලේකම් මහාමාත්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: ව්‍යාප්ත වෙමින් තියෙන මෙනින්ජයිටිස් රෝග තත්ත්වය වැළඳෙන්නේ වෛරස් ආසාදනයක් නිසා. ඒකට මේක පැහැදිලිව එක පැත්තකින් වළක්වා ගන්න පුළුවන් රෝග තත්ත්වයක්. අනිත් පැත්තෙන් සාමාන්‍යයෙන් අපි නිරන්තරව මේ රෝග තත්ත්වයේ සංකූලතා සහ ජීවිත හානි දකින්න ඉතාම අවම වශයෙන්. මේ වෛරසය සාමාන්‍යයෙන් වැඩිපුරම ව්‍යාප්ත වෙන්නේ කුඩා දරුවෝ අතර, ඒ කියන්නේ පාසල්, පෙරපාසල්, දිවාසුරැකුම් අධ්‍යස්ථාන, උපකාරක පන්ති ආදී අවදානම් කලාප අවදානම් ප්‍රදේශයේදී අපි හඳුනාගත යුතුයි. මෙහිදී
0: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
3: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
4: Gentlemen, welcome to Bangkok, Thailand.
5: Hi, මම ශේනියා. foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
6: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192 0.7192 0.7177777.
7: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
8: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
9: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: කැඩපත කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
11: සෙන්ඩි, ආස්ට්‍රෝවිල්, මාර්ෂි, විෂ්මි, මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
10: අන්නා, කලින් කියන්නේ පැයි
12: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
13: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
10: අන්න, හවස දෙකට සතිය දවස් වල.
14: අම්මේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
15: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
17: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
18: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
19: ආදි මහන්සියෙන් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
2: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: සියත සතියන්තය.

0: අප වෙත ගෙනෙන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

අවස 4:26 දැන් වෙලාව. සිතාගෙන ඉන්නේ ඔබ හිත කැමති ආදරණීය සින්දු බෙදාගන්න අහන්න පුළුවන් වෙලාව තමයි මේ. අවස 6:00 වෙනකන් මාත් එක්ක එකතු වෙන්න පුළුවන් 0711 98294 WhatsApp message එකක් එවන්න.

0: ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 කෝටි එක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කප්රුක ලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනයටත් වඩා ඉහලින් පොරොන්දු ඉටු කළ කප්රුක වැඩි වැඩියෙන් මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
1: හිතුවද මේක ප්ලේන් එක කියලා සැපගන්න මෙව තමයි කන්න තියෙන්නේ. කනවනම් කාපන් නැත්තම් පැනප මුහුදට.
2: මිනිස් ජාවාරම්කරුවන්ගේ බොරුවල් රැවටී ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහමුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැණි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහා අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ඒසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ.
4: රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ
3: නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100 cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ නෝ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.1 1 2 7000 කෝල් එකක් ගහන්නකෝ. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.

0: සියද පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීලි විරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමුණ ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ්ස් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 184යි දේශීය සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 197යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමන වළංගුවන්නේ 2026 ජූනි 5 සිට 7 දක්වා තොග අවසන් වෙනතුරු පමණයි කොන්දේසි සහිතයි
4: ඔබත් ඒ ලෙවල් අවසන් කළ සිසුෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩ ගන්න UK Australia Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business Computing Design Data Science Engineering Languages Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න අදම අමතන්න 011732000 NIPM The City University The Place to Be
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
6: දිමොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක් දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766844797 කොන්දේසි සහිතයි
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පත සඳහා 0.979ක ආසම සම පොලියක් LB's ආවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
8: ලස්සන ගැන වැඩිම වද වෙන්න
9: ඕනේ.
8: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
9: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
8: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරන්න.

0: දැන් වෙලාව හවස 5 විනාඩියකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: থিয়েটার টপ স্টোরি
1: ইরানে ব্রিক্স সংবিধানের সহায়লাই සාධාරණ සහ ස්ථාවර බලශක්ති වැඩපිළිවෙලක් සකස් කිරීමට සහාය වන ලෙස ඉරානය බ්‍රික්ස් සංවිධානයෙන් ඉල්ලා සිටිනවා. රුසියාවේ ඉරාන තානාපති කසිම් ජලාලි මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ බලශක්ති සහයෝගීතාවය සහ ආරක්ෂාව පිළිබඳ බ්‍රික්ස් රැස්වීමකදී. ගෝලීය බලශක්ති ආරක්ෂාව වර්තමානයේ බොහෝ දුරට තීරණය කරනු ලබන්නේ බ්‍රික්ස් සමාජික රටවල් බව රුසියාවේ ඉරාන තානාපතිවරයා ප්‍රකාශ කළා. ඔහු සඳහන් කළේ ගෝලීය වෙළඳපොළ අස්ථාවරත්වය පාලනය කිරීමට බ්‍රික්ස් රටවල් සහාය විය යුතු බවයි. බ්‍රසීලය, චීනය, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, රුසියාව, සෞදි අරාබිය, දකුණු අප්‍රිකාව සහ එක්සත් අරාබි එමිරාජය බ්‍රික්ස් සංවිධානයට ඇතුළත්. මේ අතර බොරතෙල් සහ පිරිපහදු කළ නිෂ්පාදන ආනයනෙන් රුසියාව වාර්තාගත ආදායමක් උපයාගෙන තිබෙනවා. රුසියාවෙන් දිනකට අපනයනය වන බොරතෙල් බැරල් සංඛ්‍යාව 270,000ක්. රුසියාවේ භාණ්ඩ අපනයනයට ඉහළ ගොස් තිබෙනවා. රුසියාව පැවසුවේ ඇමරිකා ඉරාන ගැටුම හේතුවෙන් රටවල් රසක් රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට පෙළඹී ඇති බවයි. සියතමේ ළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: අවදානමට පෙර සූදානම් වෙමු. මේ දවස්වල වේගයෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොළය සහ කොඳුවැට පෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දෙලීර මගිනුත් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂාරි දඹරේරා.
1: පාසල් ළමුන් අතර මේක ඉතාමත් ඉක්මනින් පැතිරෙන්න පුළුවන්. මොකද දරුවෝ එක රාශි වෙනවා, එක එක්කෙනාගේ ආහාර බෙදා ගන්නවා, එක එක්කෙනාගේ ජලය බෙදා ගන්නවා. එතකොට සනීපාරක්ෂක කටයුතු වලදීත් ඒගොල්ලෝ එක රාශි වෙනවා. මේ කාලෙදී වෙනත් ක්‍රියාකාරකම්. ඉතින් මේ හැම එකක්ම හින්දා මේ දරුවෝ රෝගයට බෝ වීමේ ප්‍රවණතාවයක් තියෙන්න පුළුවන්. ඒක හින්දා විශේෂයෙන්ම පාසල් සඳහා මේ මාර්ගෝපදේශ අපි නිකුත් කරලා තියෙනවා වසංගත රෝග විද්‍යාංශයයි.
0: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
2: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
3: මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718-492-192 0718-132-77.
5: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
6: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714-151-151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: ආදී මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13.19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
12: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: අමරිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා

0: මතක සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: තොරුමා ඉන්න දැනුඹ ගාවින්
0: රැයක්

0: වාහන තවමත් පරණ විලටම වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.
1: මේ දෙකක් දාගෙන එන්නද?
0: ඇයි කන් දෙක පුරවල කන්නද?
1: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
0: අල්ලි වල්ලි වේ වේ වේ එකක් දාන්න ඕනේ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
2: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
1: නෑනේ අරේ වා
0: සින්දු සියත
2: ගියත් සැපයි දවලේ
1: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් 98.1 98.4
1: අද හමුවෙමුද අපි අද සනසෙමුද අපි
2: We can see you there.

හවස පහයි විනාඩි 42යි. මේ මෙසේජ් එක එවන්නේ රාගම ඉන්න බියංකා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. එයාගේ අයියා ප්‍රියංකව ඒ වගේම අම්මා ඇන්ජලින් තාත්තා ඩේවිඩ් මේ දෙන්නත් එකතු කරගන්න කියලා තමයි මේ මෙසේජ් එක එවලා තින්න. අද අයියාගේ බර්ත්ඩේකලු. හැපි බර්ත්ඩේ අයියා. හොඳින් සතුටින් ඉන්න ඕනේ. හවස 5 විනාඩි 42යි 0711 982 984ට වට්ස්ඇප් මෙසේජ් එකක් එවුවොත් අවසාය මාත්‍ර කලින් මට ඔබව මතක් කරන්න පුළුවන්.

0: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
1: සියද පත්තරේ විදහසා උදේ 7:50ට

0: වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය. ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology Hall, Logistics and Unshaking Sampoorna Karanna. Adama Amatanna, 011-732-1000. NIBM, The City University, The Place to
1: America
0: Be.
1: America Exa Janapadaya, Exat Rajadhaniya, Italia, Australia, Navasilanti, Singapore Wage Ratawal 17kata meyawana Ape Alumix.
2: Aluminium Ona Taram, Alumix Nam Istaram.
3: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
4: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
5: ප්‍රශ්න 4යි රුපියල් 5000.
6: යෝ ප්‍රෝ පොකට් මනී.

0: හවස 6:00
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: බස්ථාවනය සීමා වන ලකුණු ප්‍රදේශ කිහිපයක තද සුළං තත්ත්වයක් දිස්ත්‍රික්ක 14ක ඩෙංගු අවදානම ඉහළට දශක දෙකකට පසු දකුණු කොරියාවේ නව අගමැති ලෙස කාන්තාවක් නම් කෙරේ
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා

අවසහයයි විනාඩි 7 අන්තිම පැය භාගෙ නේද? දිල්මි මාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. අරලගංවිල ඉඳලා රයිට් ඔයවෙකතු කරගන්නවා. එතකොට පියුමි, ඒ වගේම ශානිකා, ඒ වගේම වත්සලා, මේ කට්ටිය ඔක්කොම මහරගම ඉඳලා මාව අහගෙන ඉන්නවලු. රයිට්. එතකොට දිලංක, හායි කොහමද? වැඩ කරන ගමන් අපිත් එක්ක ඉන්නවා කියලා තියෙන්නේ ළඟපාත ඉන්න කෙනෙක් දිලංක. රයිට්. මේ කට්ටිය වගේම ඔබටත් පුළුවන් ඉක්මනට WhatsApp message එකක් කියන්න 0711982984. නිශාන් ඉන්නේ හවස 6 මාර වෙනකන් විතරයි. ලස්සන සින්දුවක් මේ පැත්තෙන් ඔයාට තෑග්ගක් විදිහට දෙන්න ඔන්න පුළුවන් මට.

0: අවදානමට පෙර සූදානම් වෙමු.
1: මේ දවස්වල මේකෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොලේ සහ කොඳු වැටපෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දිලීර මගිනුත් ඇතිවෙන්න පුළුවන්. මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සහකාර ලේකම් මහාමාත්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: ප්‍රධාන වශයෙන් මේ රෝගය බෝ වෙන්නේ අපිරිසිදු ජලය හෝ ආහාර හරහා. ශ්වසන පද්ධතියේ මිදිති හරහා බෝ වෙන්න පුළුවන් සහ නැත්නම් ස්පර්ශයෙන්ුත් මේ රෝගය බෝ වීමේ හැකියාවක් තියෙනවා. ප්‍රධාන රෝග ලක්ෂණ විදිහට අපි හඳුනා ගන්නවා තදබල උණ, හිසරදය, වමනය, ආලෝකයේ නැත්නම් ඉරේලිය දකින්නකොට තියෙන අපහසුතාවය හෝ හිසරිදීමේ තත්ත්වය. ඒ වගේම කෑම අරුචිය, ඇඟපත වේදනාව, සුළු පිරිසක යම් සංකූලතාවක් ඇති වුණොත් එහිදී පිට් එකක් නැත්තම් වලිප්පුව, ඒ වගේම යම් කල්පනා වඩුවීම, සිහිමද තත්ත්වයක් වගේ අවස්ථාවන් අපිට දකින්න පුළුවන්. නමුත් මේ රෝග ලක්ෂණ ඔබට ඔබේ දරුවාට තියෙනවා නම් පළවෙනි කාරණේ වහාම ළඟම තියෙන රෝහලට යන්න, නැත්තම් ලහාම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න, වෛද්‍ය උපදෙස් ලබා ගන්න, අවශ්‍ය පරීක්ෂණ අවශ්‍ය නම් සිදු කරගන්න, ඒ වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර අනුව අවශ්‍ය කටයුතු කරන්න කියන පණිවිඩය තමයි අපි ලබා දෙන්න ඕනේ.
0: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492, 0711327477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
4: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
5: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
6: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
7: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
8: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝක පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 0111 732 1000. NIBM The City University, The Place to Be.
9: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු චූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නෑනේ, කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්, සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නෑ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නෑ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ අවුරුදු 5ක් නැත්නම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111 227,000 කෝල්යක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
10: 98.2 98.4.
11: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
12: Weekend theater.
13: මේ පැය හිත කැමති ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
14: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
15: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
16: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: බස්ථාවනය සීමාවන ලකුණු. විස්ත්‍රක 14ක ඩෙංගු අවධානම යලට. ගොවිස් සංගම් විරෝධතාවලට සැරසේ. දශක දෙකකට පසු දකුණු කොරියාවේ නව අගමැති ලෙස කාන්තාවක් නම් කෙරේ.
0: දේශීය සියත. Local news on සියත.
1: පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේ මධ්‍යම සබරගමුව උතුරු උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින්. දිවයින් හරහා පවතින සක්‍රිය නිරත දිග මෝසම් තත්ත්වය මීට හේතුව බවයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව මධ්‍යම සබරගමුව උතුරු උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කිලෝමීටර 40ත් 50ත් අතර පමණ තද සුළං ඇතිවිය හැකි. ඩෙංගු ව්‍යාප්තියේ ශීඝ්‍ර වර්ධනයක් දැකිය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළේ පසුගිය ජනවාරි මාසයේ සිට කඩින්කඩ වැසි සහිත කාලගුණයක් පැවතීම මෙම ව්‍යාප්තියට හේතුව බවයි. පසුගිය ජුනි 5 වනදා වන විට දිවයිනෙන් වාර්තා විය ඩෙංගු රෝගීන් ගණන 36,168ක්. ඉන් වැඩිම රෝගීන් ගණනක් වාර්තා වියත්තේ බස්නාහිර පළාතෙන්. මාතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවලින්ද වැඩි රෝගීන් ගණනක් වාර්තා වුණා. වසරේ මෙදක්වා කාලය තුළ කුඩා ළමුන් 3 දෙනෙකුද ඇතුළුව ඩෙංගු මරණ 20ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළේ.
2: 8, 9, 10 කියන මේ දවස් තුනේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වැඩිපුරම රෝගීන් වාර්තා වෙන දිස්ත්‍රික්ක 14ක සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ 72ක. අපි මේ වැඩසටහන සඳහා සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහිත අදාළ සියලුම සෞඛ්‍ය සේවකයන් මේකට යෙදවෙනවා. ඊළඟට පොලිසිය මේකට සම්බන්ධ වෙනවා. පරිසර පොලිසිය, ගුවන්හමුදාව, නාවික හමුදාව, සයුධ හමුදාව, ග්‍රාමීය මට්ටමේ ඒ ඉන්න නිලධාරීන් මේ හා සම්බන්ධ වෙනවා. ඒ අවශ්‍ය තැන්වල දූමයන කටයුතු කරනවා. ජනතාව දැනුවත් කිරීමත් මේකම කෙරෙගෙන යනවා. මේකට සම්පූර්ණ සහය දක්වන්න තමන්ගේ පරිසර තුළ පමණක් නෙවෙයි. මොකද මේ මදුරුවට සාමාන්‍යයෙන් මීටර 100ක් 200ක් පියාඹන්න පුළුවන්. ඒක නිසා තමන්ගේ අසල් වැසි පරිසරවල වුණා තියෙන ඒ බෝවන ස්ථාන පරිස්සමින් සොයලා බලලා ඒවා ඉවත් කරන්න මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරිසරවලට ආයතනවලට ඒ අය එනවා. දැන්දී මේ පිරිසිදු කිරීම වලට අවනත නොවන පුද්ගලයන් සහ ඒ ආයතන වලට අනිවාර්යයෙන්ම ඉන්තමේ ක්‍රියාමාර්ග ගන්නවා.
1: හෙට සිට බස් රථ දහවනය සීමා කරන බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජයරත්න මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ඉල්ලා සිටි බස් ගාස්තු සංශෝධනයට ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේ.
3: උදාහරණයක් ගත්තොත් ගමන් වාර 4ක් ධාවනය කරන ස්ථානවල ගමන් වාර 3කට අපි සීමා කරන්න කටයුතු කරනවා. මොකද අපිට පාඩු සහිතව බස් ධාවනය කරන්න හැකියාවක් නැහැ. අපි ගමන් වාර අඩු කිරීමේ සීමාවත් එක්ක ධාවනය වෙන ප්‍රතිශතය 50% දක්වා අඩු වෙනවා. රාත්‍රියේ බස් හවසට බස් නැති වෙයි. නම් ඒ වගකීම අනිවාර්යයෙන්ම ආණ්ඩුව බාරගත යුතුයි.
1: පොහොර මිල සහ විදුලි බිල අඩු කරන ලෙස මෙන්ම විසඳා සාධාරණ මිලක් ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව රජරට පොදු කවි එකමුතුව පවසනවා. එහි සභාපති විජේවීර සඳහන් කළේ සිය ගැටලුවලට ආණ්ඩුවෙන් විසඳුම් ලබා නොදුනොත් හෙට සිට ගොවින් විරෝධතාවල නිරත වනු ඇති බවයි.
4: අපි කියන්නේ මේ රජයේ බලධාරීන්ට කරුණා කරලා මේ යලකන්නේ වියදම සසඳලා 35%-40% ලාභයක් එකතු කරලා කරුණා කරලා වීමිල තීරණය කරන්න. ඒ වගේම පොර ටික දෙන්න, තෙල් ටික සහනාධාරය දෙන්න. මේවා දුන්නේ නැත්තම් වීමිල වෙනස් කරේ නැත්තම් ගොවියට සහන ටික දුන්නේ නැත්තම් අනුරාධපුර දිස්ත්‍රික්කේ මුළු රජරටම එක කුලක් විදියට ගොවියෝ එකතු කරගෙන 8 වෙනිදාට අපි මහපාරට එනවා. ඕගොල්ලොත් එක්ක මේ ප්‍රශ්නේ විසඳගන්න.
1: රට තුළ සහල් හිඟයක් ඇති නොවන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන මාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. ඔහු

0: බඳ අතිරික්තයක් තියෙනවා සහල් හිගයක් ඇති වෙන්නේ.
1: රටම ආවරණය වන පරිදි සංක සමුළුවක් පැවැත්වීමට තීරණය කර ඇති බව සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රානි කිරියල්ල පවසනවා. ඇය මේ බව සඳහන් කළේ එම සංක සමුළුව සම්බන්ධයෙන් මහනුවර අස්කිරි විහාරයේදී අස්කිරි මහනාහිමියන් දැනුවත් කිරීමෙන් පසු බාධවෙත අදහස් පළ කරමින්.
2: අපේ රටේ මුළු රටම ආවරණය වන පරිදි සංඝ සමුළුවක් පැවැත්වීමට අපි තීරණය කළා තියෙනවා. මොකද විශේෂයෙන්ම අපේ ගරුතර මහා සංඝ රත්නය ඉල්ලීමක් කළා තියෙනවා විපක්ෂයෙන් මේ වගේ සංඝ සමුළුවක් පැවැත්වීමට. ඉතින් අපි තීරණය කළා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව මූලික වශයෙන් දැනුවත් කිරීමට තමයි අද මම අපේ ගරු නායකතුමාව නියෝජනය කරමින් මෙතනට පැමිණියේ. ඉතින් අපේ නායකතුමත් ඉදිරි සති දෙක ඇතුළත මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැමිණෙනවා.
1: ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා ආණ්ඩුව පියවරගෙන ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බාධවෙත අදහස් දක්වමින්.
0: රෝමේස් තරංග හෙල්ල දැම්මා වගේ තමයි 2029 අනුර කුමාර දිසානායක ජනාධිපති. ඒ නිසා ඔය ජනාධිපති වෙන්න කියලා සිහින දකින මහත්තුන්ට කියන්න ඕනේ ඉස්සලා එකට එකතු වෙලා ඉඳ ගන්න පොඩ්ඩක්. ඩොලරේ ඉහළ යාම නිසා ආණ්ඩුව වැටෙනවා කියලා හිතන් ඉනවනම් අපි කියන්නේ මේ මහත්තුන්ට සෝරි. ඩොලරේ ඉහළ යාම නිසා ආණ්ඩුව වැටෙන්න හේතුවක් නැහැ. ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නැහැ. අපි මේ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගනිමින් ආර්ථිකය කළමනාකරණය කරමින් යනවා.
1: 2028 වසරේදී නායකය වීමට නොහැකි වුවහොත් රටට සිදුවන බලපෑම් වළක්වා ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ උත්සවයකට එක්වෙමින්.
3: 2028 ජනවාරි ඉඳලා ඇමරිකන් ඩොලර් බිලියන 2.5 සිට 3.5 දක්වා විදේශ ණය ගෙවීමේ ක්‍රියාවලියට රටට සම්බන්ධ වන සිද්ධ වෙනවා. මේ තත්ත්වය තුළ කුමන යම් හෝ මොහොතක ණය ගෙවීම ක්‍රියාත්මක කරන්නට බැරි වුණොත් අපේ රට බරපතල ඛේදවාචකයන් රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එසේ නම් අපි කල යුත්තේ එවන් ඛේදනීය අවස්ථාවක් නිර්මාණය වන්නට පෙර ඒ තත්ත්වයන් නිර්මාණය වීම වළක්වා ගන්නට අවශ්‍ය සුදුසු ක්‍රියා මාර්ග උපක්‍රම ක්‍රමවේද රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති සහ දේශීය ප්‍රතිපත්ති නිර්මාණය කිරීම.
1: විදෙස් නිල සංචිතවල වර්ධනයක් පෙන්නුම් කර නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවසුවා.
4: විදේශ සංචිත දැන්ට තියෙනවා අපි අතේ මේ ඊයේ පෙරේද හම්බුන ඩොලර් මිලියන 700ත් එක්ක ඩොලර් බිලියන 7.5ක් තියෙනවා. නමුත් අපිට ටික දවසකින් තියෙනවා ණයක් ගෙවන්න ඩොලර් බිලියන 1.3ක. මේකේ විදේශ සංචිතය ආපහු බලනවා 6.2කට. දැන් මේකේ තියෙන භයානක තත්ත්වය මොකද? 2028 වෙනකොට ලංකාවේ විදේශ සංචිතයේ තියෙන ඕන ඩොලර් බිලියන 14යි ගන්න. 14කට වැඩිය තියෙන්න ඕනේ අතේ සල්ලි. එතකොට තමයි ඩොලර් බිලියන 7යි ගන්නක් ගෙවන්න පුළුවන්. දැන් අද මේ අවුරුද්දේ ඉවර වෙනකොට තියෙන්න ඕනේ 10කට වැඩිය. නමුත් තාම තියෙන ආපහු අපිට නායක වන්න බැරි වුණොත් අපි විශාල අර්බුදයකට යනවා. අපි බංගලොත් භාවයේ දෙවැනි අදියරට යනවා.
1: සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් පලකලේ මෙවන් අදහසක්.
5: අලුත්ම බොරුව තමයි රීබිල්ඩින් ශ්‍රී ලංකා කියලා ගිණුමක් පවත්වුවා. දිත්ව සුලිකිනාටුව ඉලක්ක කරගෙන විදේශගත වෙලා ඉන්න අපේ ශ්‍රමිකයන් වගේම ඒ සම්බන්ධව ඒකට දායකත්වය දෙන උදවියගේ මුදල් එකතු කරා. දැන් මාස 7ක් වෙනවා ඒ රීබිල්ඩින් ශ්‍රී ලංකා කියන ගිණුමට වැටිච්ච මුදල් 7ක්වත් ජනතාවට සහනයක් විදියට ලබා දීලා නැහැ.
1: ආණ්ඩුව සාර්ථක ගමනක නිරතව සිටින බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා.
6: මේක මං කියන්නේ අංග සම්පූර්ණ රටක් බවට ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් අපි පරිවර්තනය වෙලා කියලා. නමුත් සාපේක්ෂ හිටපු ආණ්ඩුව ඔක්කොට වඩා ඉතා හොඳින් ස්ථාවරව අපි මේ වැඩේ කරගෙන යනවා කියන එක තමයි කියන්න තියෙන්නේ.
1: රන්දවුම් බහරේ සිටින හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානී සුරේෂ් සලේ උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඔහුගේ සහෝදරයා මේ බව සඳහන් කළේ බාධවෙත අදහස් දක්වමින්.
7: පාස්ටිං එක අතාරින්නේ නැහැ. දෙයා කියනවා එයා යන්නේ නැහැ කියලා හොස්පිටල් එකටවත්. අඩු මොෂන් ට්‍රීට්මන්ට්ස් මුකුත් ගන්න නැහැ කියනවා. ඉතින් එයාට වෙච්ච අසාධාරණ ගැන තමයි එයා කතා කරන්නේ. දැන් ඩර් කන්ඩිෂන් එක තමයි ගොඩාක්ම ඉතින් දුර්වලයි. ඉතින් එයා හැමතිස්සෙම කියන්නේ එයා වරදක් කරපු නැති බව.
1: පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු රසක් අනාවරණ වී ඇති බව නියුජ මාධ්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කළා.
8: මේ වෙනකොට මේ පාස්කු ප්‍රහාරයට අදාළව විශාල තොරතුරු ප්‍රමාණයක් හෙළිදරව් වෙලා තිබෙනවා. මම හිතනවා එහි හිමිපෙත්තට ඇවිල්ලා තිබෙනවා ඊට අදාළ වගකීම් හෙළිදරව් කර ගැනීමේදී. ඒ නිසා අපි දකිනවා සලේ ඇතුළු සලේ වටා හිටපු විශාල පිරිසක් අද භයබීරාන්ත වෙලා තිබෙනවා. ඔහුගේ පැත්තෙන් හෙළිදරව් වන කරුණුත් එක්ක
1: රන්දවම් බහරේ සිටින හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානි සුරේෂ් සලේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගමන්පිල සිදු කළ ප්‍රකාශය පොලිසිය ප්‍රතික්ෂේප කර තිබෙනවා. මාධ්‍යමුවක් කැඳවමින් උදේ ගමන් පිළ ඊයේ සඳහන් කළේ රැඳවුම් භාරයේ සිටින සුරේෂ් සලේට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමානුෂික වදහිංසා සිදු කරමින් සිටින බවයි. ඊට එරෙහිව සුරේෂ් සලේ මෙවන විට මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බවද උදේ ගමන් පිළ ප්‍රකාශ කළ.

0: එතුමා තමන්ගේ පුතා සමග හඬා වැටෙමින් ප්‍රකාශ කරලා තියෙනවා, මට පොලිසිය සලකන්නේ බල්ලෙකුටත් වඩා අන්ත විදියට, මට මෙහෙම කරන්න මං කරපු වරද මොකක්ද කියලා.
1: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදයගමන් පිලගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය කොටස්සේ නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වෙන්නේ සුරේෂ් සලේ නැමති සැකකරුට පහරදීමක් හෝ අමානුෂික ලෙස සැලකීමක් සිදු කර නොමැති බවයි. සාමාන්‍ය සැකකරුවෙකු සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරයට ඔහු පිළිබඳවද කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොටස්සේ සඳහන් කළේ. මද්‍රව්‍ය සමග 28 දෙනෙකු අඹලංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයක් වැටලීමේදී අඹලංගොඩ පොලිසිය සහ අඹලංගොඩ පොලිස් විශේෂකාර බලකායේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව වැටලීම සිදු කර තිබුණා. අත්අඩංගුවටගත් පිරිස අතරට අවුරුදු 18 44 අතර වයස්වල පසුවන සැකකරුවන් 25 දෙනෙකු සහ සැකකාරයන් 3 දෙනෙකු ඇතුළත්. ඔවුන් සතුව තිබී කොකේන්, අයිස්, ගංජා සහ නීති විරෝධී සිගරට් පොලිස් බහරට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය පැවසුවේ. දකුණු කොරියාවේ අග්‍රාමාත්‍යවරිය ලෙස හැන් සුන් සොක් නම් කර තිබෙනවා. ඇව අග්‍රාමාත්‍ය ධුරය සඳහා යෝජනා කර ඇත්තේ එරට ජනාධිපති ලී ජේ මියොන් විසින්. හැන්සුන් සුක්හට පාර්ලිමේන්තු අනුමැතිය හිමි වුවහොත් වසර 20කට පසු දකුණු කොරියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන පළමු කාන්තාව බවට ඇය පත්වනු ඇති. 58 හැවිරිදී හැන්සුන් සුක් මෙවන විට කටයුතු කරනුයේ දකුණු කොරියාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ආරම්භක ව්‍යාපාර අමාත්‍යවරිය ලෙසයි. ඇය මීට පෙර දකුණු කොරියාවේ ප්‍රමුඛ අන්තර්ජාල සමාගමක ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙසද කටයුතු කර තිබුණා. මීට පෙර දකුණු කොරියාවේ පළමු අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළේ හන් මියොන් සුක්. ඇය 2006 වසරේ සිට 2007 වසර දක්වා එරට අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළා. යලි සිරස්තල බස්ථාවනය සීමාවන ලකුණු දිස්ත්‍රික්ක 14ක ඩෙංගු අවදානම ඉහළට ගොවිස් සංගම් විරෝධතාවලට සැරසේ දශක දෙකකට පසු දකුණු කොරියාවේ නව අගමැති ලෙස කාන්තාවක් නම් කෙරේ සියත සමස ප්‍රධාන ප්‍රාර්ථනිමයි මම සිතාරා අතුකෝරල සියත මිළඟ ප්‍රධාන ප්‍රාර්ථි හෙට උදැස්සන 6:30ට ඔබට සුබ රාත්‍රියක්.
2: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: අල්ලු අර්ජුන් එක දීපික පදුකොන් මේන් කැරක්ටර්ස් කරන next level movie එක තමයි රාකා.
2: ෆිල්ම් එකේ ට්‍රේලර් එක රිලීස් වෙලා තියෙනවා. ඒක බලපු ගොඩක් අය කියන්නේ අල්ලු අර්ජුන්ගේ කලින් හිට් වුණු පුෂ්ප movie එකටත් වඩා මේ රාකා movie එක වෙනම level එකක තියෙයි කියලා.
1: මේ ෆිල්ම් එකේ අල්ලුගේ තියෙන අමුතුම dark mysterious look එක ගැනත් මේ වෙද්දි ගොඩක් දෙනෙක් කතා කරනවා.
2: ස්පෙෂල්ම දේ තමයි මේ movie එක direct කරන්නේ ජවාන්, බිගිල් වගේ income එක අතින් උඩින්ම තියෙන films direct කරපු ඇට්ලි.
1: මේක අවුරුදු 18ක් තිස්සේ develop කරපු dream project එකක් නිසා රාක කියන්නේ ඉන්දියාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම hit එකක් වෙයි.
0: Talk of the town.

0: බැඳගනි. කල් පවති අව ලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: දිමොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797. කොන්දේසි සහිතයි.
2: ත්‍රිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින්, විශ්වාසයේ ප්‍රමුඛයා.
3: ලස්සන ගැන වැඩියම වද වෙන්න
4: ඕනේ
3: නෑ. දැන්
4: ලා
5: මකලෝ

මානැත අන්සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මානැත අන්ස

0: වෙලාව රැහතයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: අවදානමට පෙර සූදානම් වෙමු. මේදවස්වල වේගයෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොළය සහ කොඳු වැට පෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දෙලීර මගිනොත් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂාරි දඹරේරා.
1: මෙනින්ජයිටිස් නොහොත් මොළේ වුණ රෝගී තත්ත්වය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වසරක් පාසා බෝ වෙන රෝගයක් හැටියට වාර්තා වෙන තත්ත්වයක්. වෛරස්, බැක්ටීරියා, සමහර දිලීර වර්ගවලිනුත් පුද්ගලයන් අතර පැතිරෙන්න පුළුවන්. මේ කාලයේදී රෝගීන් ප්‍රමාණය රසායනාගාර වාර්තා වලින් තහවුරු කරලා තියෙන විදිහට වෛරස් එකකින් බෝ වෙන මොළේ වුණ තත්ත්වයක්.
0: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
2: මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා, ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0.7 1 8 492 492 0.7 1 1 327 777.
4: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0.76 844 9797. කොන්දේසි සහිතයි.
5: කැඩපත කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
6: සෙන්ඩි, ආස්ටෝවිල්, මාර්ෂි, විෂ්මි. මං මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
5: අන්නා, කලින් කියන්නේ පැයි.
0: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
7: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
5: අන්න, හවස දෙකට සතිය දවස්වල.
8: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
9: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
11: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
12: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
13: ආදි මාන්සින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
14: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
13: මතකද AS 30 බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයි

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: ජපානේ ඔකිනාවල කියනවනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
2: Okay.
1: Rest.
2: Resting.
1: Resting වගේ આવත් තියෙනක ඉවරයි.
3: මුලතම තන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබාගත හැකි.
8: සුබ දවසක්,
9: අලුත් වෙලා,
8: පහසු වෙලා,
9: තෑගි වැඩි වෙලා,
8: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
10: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
15: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර්

0: පෙරඩුවා ඇක්සිය ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උර හිසට ඔලුව තියා මං අහන්නේ නෝයි.
3: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
5: මේ දෙකක් දාගෙන එන්නද?
6: ඇයි කන් දෙක පුරවලා කන්නද?
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
6: අල්ලි වල්ලි මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
5: නෑනේ අරේ වා
7: සින්දු සියත
5: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
7: අනුග්‍රහය
8: දැනෙන්න අඳින්න රිසිසේ
7: ඉලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.

0: නියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩී විරන් නැදෙන ස්තරම් තැනක් රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 184යි දේශීය සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 197යි මෙම මිලක නම් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීම නව ලඟුවන්නේ 2026 ජූනි 5 සිට 7 දක්වා තොග අවසන් වෙනතුරු පමණයි කොන්දේසි සහිතයි
4: ඔබත් ඒ ලෙවල් අවසන් කළ සිසුෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩ ගන්න UK ඔස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business computing design data science engineering languages psychology hall logistics and anshikin sampurna karanna aduma amatanna 0111732000 NIBM the city university the place to be
5: lassana gana wediyama wada wenna
6: onna
5: onne ne dan මේ සැන්ඩි ඉන්නේ.
6: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
5: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරන්න
7: දෙන්න. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
8: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
6: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: යප පොකට් මනි.
6: We can

0: දෙවයිනපුරාටයි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයසාවෘදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ප්‍රධානමට පෙර සූදානම් වෙමු.
1: මේ දවස්වල වේගෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොලේ සහ කොඳු වැටපෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දිලීර මගිනුත් ඇතිවෙන්න පුළුවන්. මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සහකාර ලේකම් අමාත්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මේ වනට දකින ප්‍රවණතාවය තමයි ඌව පළාතේ සහ මධ්‍යම පළාතේ ප්‍රදේශ ගණනාවක් ආශ්‍රිතව රෝගීන් ශාල වශයෙන් වාර්තාවෙන් පවතිනවා. මහනුවර ජාතික රෝහලේ, ඒ වගේම රෙකිල්ල රස්කඩ රෝහලේ, දියතලාව, වැලිමඩ ප්‍රදේශ ආශ්‍රිතව, බදුල්ල ප්‍රදේශ ආශ්‍රිතව දිගින් දිගටම මේ රෝග තත්ත්වය වාර්තාවෙන් තියෙනවා. මේ වනට රෙකිල්ල රස්කඩ රෝහලේ රෝගීන් 25කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම දියතලාව රෝහලේ රෝගීන් 30කට ආසන්න ප්‍රමාණයක්, වැලිමඩ රෝහලේ රෝගීන් 20කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා සහ තවමත් මේ රෝගීන් වාර්තාවෙන් පවතිනවා.
0: අවධානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
3: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0721 132 7777.
6: අම්මේ, මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
7: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
10: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
13: ආදිමාන්සින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
14: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක් 98.2 98.4.
15: අද හමු වෙමුද අපි, අද සනසෙමුද අපි,
16: වීකෙන්ඩ් සියතා.

0: ජුලියට්ට වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University, The Place to Be.
0: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සිට බ්‍රහස්පතින්දා දක්වා

0: كان سياتا.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා.

0: තුවියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ-ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: ලස්සන ගැන වැඩියම වද වෙන්න
2: ඕනේ.
1: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
2: ඉතින් මකල මගේ මූණෙ මුකුත් වෙනස් කරන්න ඕනේ.
1: වෙනස් කරන්න ඕනේ නෑ. මූණම අයින් කරන්න තියෙන්නේ.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයි.

0: දැන් වෙලාව රැනවයයි විනාඩියකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: අවදානමට පෙර සූදානම් වෙමු. මේ දවස්වල වේගයෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොළය සහ කොඳුවැට පෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දෙලීර මගිනුත් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂාරි දඹරේරා
1: පවතින වැසි තත්ත්වයත් එක්ක සහ ජනයාගේ ඒකරාශී මුත් එක්ක මේ රෝගී තත්ත්වයේ වැඩිවීමක් වුණොත් මේ සඳහා අවශ්‍ය සියල්ල කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. මෙනින්ජයිටිස් හෙවත් මොළයේ වුණ කියන රෝගය අනිවාර්යයෙන්ම බෝ වෙන රෝග ගණයේ දැනුම් දිය යුතු රෝගයක්. දැනුම් දීම පරිවිදියට සිදු වෙනවද කියලා බලන්න දිනපතා රෝගීන් ආවේක්ෂණයක් ජාතික මට්ටමින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මට්ටමින් සිදු වෙනවා.
0: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල්, ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
3: කඩපත කඩපත, මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
4: සෙන්ඩි, ආස්ට්‍රෝවිල්, මාෂි, විෂ්මි.
3: මට පාවයාව.
4: මං කියන්නගේ ඒක ආටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
3: අන්නා, කලින් කියන්නේ පැයි.
0: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
5: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
3: අන්න, හවස දෙකට සතිය දවස් වල.
6: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
7: නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
8: හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
9: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
10: දැන්ම දරුවගේ 9යි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
11: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
12: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
0: 98.2 98.4 සියත.

0: මතක සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: හිනාවෙන්න මෙන්න වෙලාව. ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
4: Okay.
3: Rest.
4: Resting.
3: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
5: නටම දන්න සුපිරි රේඩියෝ ඩබල අත් එක්ක සියත FM Breakfast Drive අනුග්‍රහය
6: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන
7: අඩුම මිලට කොහොමද දෙන්නේ
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
11: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් owner within owner X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් within දැන් ලබා ගත හැකි
12: සුබ දවසක්
13: අලුත් වෙලා
12: පහසු වෙලා
13: තෑගි වැඩි වෙලා
14: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
15: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්
16: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
17: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
18: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
19: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
4: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය

0: පෙරඩුවා ඇක්සිය ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට. දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මතකද ඒ ඇස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
3: කාටත් හොරෙන්

0: ප්‍රශ්න, ඔයාගේ ආදර කතාව, ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: ඇත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: ලස්සන ගැන වැඩියම වද වෙන්න
2: ඕනේ නැහැ.
1: ඕනේ නැහැ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
2: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ
1: නැහැ. වෙනස් කරන්න ඕනේ නැහැ. මූණම අයින් කරද්දි තියෙන්නේ.
0: ලා මකලෝ

0: දැන් වෙලාව රාත්‍රී 10යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: අටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can

0: දැන් වෙලාව රාත්‍රී 11යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: අවදානමට පෙර සූදානම් වෙමු.
1: මේදවස්සල වේකින් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මුලින් සහ කොඳු වැටපෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දිලීර මගිනුත් ඇතිවෙන්න පුළුවන්. මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සහකාර ලේකම් මහමාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: ව්‍යාප්ත වෙමින් තියෙන මෙනින්ජයිටිස් රෝග තත්ත්වය වැළඳෙන්නේ වෛරස් ආසාදනයක් නිසා. ඒකට මේක පැහැදිලිව එක පැත්තකින් වළක්වා ගන්න පුළුවන් රෝග තත්ත්වයක්. අනිත් පැත්තෙන් සාමාන්‍යයෙන් අපි නිරන්තරව මේ රෝග තත්ත්වයේ සංකූලතා සහ ජීවිත හානි දකින්න ඉතාම අවම වශයෙන්. මේ වෛරසය සාමාන්‍යයෙන් වැඩිපුරම ව්‍යාප්ත වෙන්නේ කුඩා දරුවෝ අතර, ඒ කියන්නේ පාසල්, පෙරපාසල්, දිවාසුරැකුම් මධ්‍යස්ථාන, උපකාරක පන්ති ආදී අවදානම් කලාප අවදානම් ප්‍රදේශයේදී අපි හඳුනාගත යුතුයි. මෙහිදී
0: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
3: මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා, ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් පැවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0718 492 492 0711 327 777.
5: කැඩපත කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
6: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
5: මට ඔයාව
6: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
5: අන්නා, කලින් කියන්නේ පැයි.
0: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
7: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
5: අහන්න, හවස දෙකට සතිය දවස්වල
0: 98.2 98.7

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: මේ දෙකක් දාගෙන එන්නද?
3: ඇයි කන් දෙක පුරවලා කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා
3: සින්දු සියත.
4: ගියත් සැපයි දවලේ.
2: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
5: අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ
5: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
0: දොරකුළු ඇරෙන මතක සේප්පු.
6: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
7: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
4: දෙනේ නා තොරුමා ඉන්න දෙනුඹ ගාවින්

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩීවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන්පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
4: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියත පොකට් මනි.

98.3 FM 98.4 දිවයින පුර

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරුකිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළ සේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

சதகம் சேத බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණබල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේකවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍යපුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

சதகம் சீர்த்த රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා වාග්යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ ආනුභාවයෙන් ඔබට

සුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

භාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

සෑමුණු රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

Sandram Theatre. සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

0: Money.
1: වෙලාව දැස්සන 5:24. Good morning. ඉතින් සුපුරුදු විදිහටම අලුත් සතියේ ඔන්න පොකට් මනි අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නේ. පොකට් මනි දිනා ගන්න ලෑස්තිද? මේ වෙලාවේ නංගිලා මලීලා ඉවසිලක් නැතුව බලාගෙන ඉන්නේ. කොහොමද පොකට් මනි දිනා ගන්නෙ? එකට මොකද්ද කරන්න ඕන? එකත් මම මතක් කරන්න. පොකට් මනි දිනා ගන්න එක හරිම ලේසි. අපි අහන්නේ ප්‍රශ්න 4යි. ප්‍රශ්න 4කට උත්තර දුන්නොත් රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න පුළුවන්. 6 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. ඔන්න නංගිලා මලීලා අපිට මෙසේජ් එකක් එවලා තියන්න. 0714 151 151ට. එහෙම වෙන මැසේජ් එකට අපෙන් හම්බ වෙනවා පොකට් මනි රුපියල් 5000ක්. ඉතින් සාමාන්‍යයෙන් අපි පොකට් මනි ගෙදරින් ඉන්නේ, ගෙදරට කරදර කරනවා අපිට පොකට් මනි දෙන්න කියලා. හැබැයි අපිට දැන් සතියක් විතර යනකම් පොකට් මනි ගෙදරින් ඉන්න ඕනේ නැහැ. තමන්ගේ දැනුමෙන්ම පොකට් මනි දිනා ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ අහගෙන ඉන්න නංගිලා මලීලා, එවන් අපිට මැසේජ් එකක්. ඒ විතරක් නෙවෙයි, අම්මලාටත් මේ අවස්ථාව තියෙනවා මමීස් පොකට් මනි සෙග්මන්ට් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එවන් අපිට මැසේජ් එකක් 0714 151 151ට.